0: අයිබෝවන් ඔබ සැමගේම ප්‍රියතම ගුවන්විදුලි මාධ්‍ය Voice of Lanka 97.7 FM KC Radio නැවතත් ගුවනට සෑම ඉරිදාවකම මගේ සහයට එකතු වන රූපි වික්‍රමසිංහත් දැන් සූදානම්ෙන් සිටිනවා අයිබෝවන් රූපි
1: අයිබෝවන් රංජිත් අයිබෝවන් මාපිය ගුවන්ේ රසික සහෝදරනි ඔබ සැමට ගීත පිළන කරමින් ඔබ අවතන්නට මා දැන් සූදානම්
0: ඔබ සමගම මතකයේ අවදි කරවන මීරුගී රසක්බ අද වැඩසටහනට එකතු වෙනවා මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින් දැන් අන්තර්ජාලයෙන්ුත් www.kcradio.com.au නැවතත් www.kcradio.com.au ඉතින් එන්න අපිත් එක්ක හොරා දෙකක්ම ගුවනේ රැඳී සිටින්නට

0: අයිබෝවන් තවත් වොයිස් ඔෆ් ලංකා වැඩසටහනක් ඔබ සැමට ඉදිරිපත් කරන්නට අපි දෙදෙනා සූදානම්. අයිබෝවන් රුබී,
1: අයිබෝවන් රංජිත්, අයිබෝවන් ගෝනී මිත්‍ර මිත්‍රිනී, ඔබ සැමගේ ගීත තිළන කරන්නට මමත් දැන් සූදානම්.
0: උත්සව සමය නිසාම මා මේ ගීතය තෝරා ගත්තා.

ඩැනිනෝ නෝත්ති, ඇලෙක්සැන්ඩර් සහ ප්‍රියංගනි අතුකෝරාලියෝලගේ ගීත තේරීමයි මීළඟට. උත්සව සමයේ උණුසුම තවමත් අපාතරේ. සතුටින් සිටින්නට හෝරාවන් දෙකක්ම. ලස්සන සිංදු සමුච්චයක රසමීර ඔබට පිරිනමනා රංජිත් සමගුමා රූබී වික්‍රමසිංහ දෙපළයි. ඔබට නැගී සිටින්නට අත දුන්න අයව කිසිදා අමතක නොකරන්න. තවමත් අපාතරේ අවංක හොඳ ගුණ යහපත් අය සිටිනා බව විශ්වාස කරන්න. ගායනා ශිල්පී රජීව් සෙබස්ටියන් සමග ගායිකා කොරින් අල්මෙදා ශූරි වොයිස් ඔෆ් ලංකා විකාශනය ගීතෙන් සරසවයි.

0: සෑමිරිදා කමරාත්‍රියටී සිට රාත්‍රී 10 දක්වා අපගේ වොයිස් ඔෆ් ලංකා විකාශනයේ ගීත රස විඳින ලබන්නා වූ සෑම දිනාටම අපගේ ප්‍රණාමය පුද කර සිටින අතර SMS පණිවිඩ සහ ඊමේල් මගින් දුරකථන ඇමතුම් වලින් අපව දිරිමත් කරන සියලුම රසික රසිකාවීරට අපගේ අවංක ස්තුතිය. නිහඬව ගීත රස විඳින ලෝපුරා සිට සවන් දෙන සියලුම දෙනාටත් අපගේ අවංක ස්තුතිය. ගීත රස විඳින්නට එක්වන්න කැමැත්තෙන් සිටින ඔබටත් පුළුවනි. දුරකථන අංක 04 13 72 15 අමතා ලස්සන ගීතයකට එක්වන්න. අපගේ වෙබ් අඩවිය මතක් කළොත් අපගේ වෙබ් අඩවිය www.kcradio.com.au. Voice of Lanka 97.7 FM විකාශනය ඔබට පිරිනමනා රංජිත් සමගමා රූබි වික්‍රමසිංහ දෙපළයි. ගෙවි ගිය කාලය අපමණය. කල්ප ලක්ෂ ගණනකින් අනිත්‍යයට දිව ගියත් මේ මහා විශ්වයේ විශ්මිත දෙයක් සිදු වුණා නම් ඒ බුදුවරුන් ලොව පහළ වීමයි. ඔබ සතුටින් ඉන්න කැමති නම් මිනිස්සු වෙනස් කරන්න යන්න එපා. ඔබ වෙනස් වෙන්න පිළිගන්නේ නැති අයට වැරදි පෙන්වා දෙන්න යන්නත් එපා. නිහඬ වෙන්න. කොච්චර කළත් අගයක් නැති අයට වදයක් වෙන්න නම් එපා. ඉංගියකින් හෝ ප්‍රතික්ෂේප කරන අය පස්සේ යන්න එපා.
1: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිතුරතුරු දැන ගැනීමට ටීච් ද ෆියුචර් ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජයේ විසින් බලය ලබා දී ඇත.
2: 97.7 FM presents The Mix with DJ Steve, Thursdays from 2. COVID-19 has put a strain on many families and individuals here in Casey. Know that you're not alone. There are many support agencies here within our community ready to help. The Peninsula Community Legal Centre is one of those organisations, providing free legal services to City of Casey residents. The City can assist with family law, family violence, fines, criminal charges, debts, problems with rent arrears and rental disputes. If you require legal assistance, the Peninsula Community Legal Service can provide a free, confidential phone appointment. Contact the centre on 9783 3600 or www.pclc.org.au. Casey Radio, supporting the community.
3: The station for the local community. 97.7 FM, the sound of the South East.

ගීත තේරීම කිස් බරෝහි ලක්මාල් සහ ජානකි ඉලේ පිරුම යොලගේ ගීත තේරීමයි. සෑමිරදාක්ම වසර ගණනාවක් පුරාවට ගුවනින් අප සමගයි බව පැවසුවා. සෝභා ධර්මයට ගරු කරන්න, ආදරය කරන්න. සෝභා ධර්මය නිතරම අප සමගයි. මතකයේ රඳවා ගන්න. ගායනා ශිල්පී රොඩ්නි වර්ණකුල ශූරින් හඬ දැන් ගුවනේ රැව්දේ.

0: සඳුන් සුවඳ හමන සඳුන් ගස කපන්න කපන්න එහි සුවඳ දසත හමා ගොස් අවට මුළු මහත් පරිසරයේම සඳුන් සුවඳින් පිරී ඉතිරි යනු නොඅනුමානයි. ඔබ අපි සැවම දැක පුරුදු රෝස ගස ඉතා අලංකාර වර්ණින් යුත් මල් පිපෙන මෙම ගස සීත කාලයේදී අතුපතර කපා දැමුවත් නැවත එහි දළු ලියලා අති රමණීය දැකුම් කළු වර්ණවත් මල් පිපෙන වගනම් අපේ නෙතින්ම අපි දැක ඇත්තෙමු.
1: සීටේස් සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: The South Eastern Predators Gridiron Club is looking for people of all ages to come and learn a new sport in an inclusive and friendly environment. No experience necessary. We're based at number 1 Newport Road, Clayton South. For more information, visit sepredatorsgridiron.com.au. Community minded 97.7 FM. The Jazz Mix, Wednesdays from 9 a.m. Broadcasting to the city of Greater Dandenong, KC Radio 97.7 FM.

මීළඟ ගීත තේරීම ග්ලින් බේවලහි අරුණ සහ වාසනා හේරත්තියොලගේ ගීත තේරිමයි. මේ ගීත සවනට ක්‍රැන්බන් වෙස්ටි මහින්ද සහ ශ්‍රියන්ති රාජපක්ෂ දෙපළ එකතු කරගෙන අපි ගීතයේ රස විඳිමෝ. නිතර ස්වභාවික පරිසරයට හා ස්වභාවික ආහාරවලට හුරුවන්න සුන්දර නිරෝගී ජීවිතයකට මගකි. ගායනා ශිල්පී අමරසිරි පීරිස් ශූරින් හඬ ඔබේ ගීතෙල්ලිම සපුරාලමින් ගුවනටම සුවේ. වොයිස් ඔෆ් ලංකා 97.7 FM වෙතින්.

මීළඟගේ තේරීම ලින් රුකි කුසුම් සහ අසංක දිසානා කියෝලගේ ගීත තේරීමයි. ගීතෙන් ගීතේ ලස්සන ගීතවලක්ම අපගේ රසික රසිකාවියන්ට බොහොමත්ම ස්තුතියි. අපට ලස්සන ලස්සන ගීත වැඩසටහනට තෝරා දෙනවාට. මේ ගීත සවනට ක්‍රැන්බර්න් හි ජූඩ් නිලු විජයතුංගියවල ඇතුළු පවුලේ සැම එකතුව අපි ගීතය රසවිඳිමු. අපගේ නිවසේ ඇති සතුට අපි පිටතටත් ගෙන යමු. මේනම් කදිම නිදසුනක් වේවි කියලා මම නම් සිතනවා. ගායනා ශිල්පී ග්‍රේෂන් ආනන්ද ශෝරින් හඬ ගුණට මුසුවන්නේ ඔබේ ගීතෙල්ලිම සපුරාලන්නයි.

මීළඟ ගීත තේරීම බෙරිකි මොරිස් සහ ඉරේෂා සමරකෝන්යුල ගීත තේරීමයි. කලාලොවේ කෙතරම් සුන්දරදේ ඇතිද, එයින් ඔබට සුදුසුමගත් තෝරාගන සතුටින් ජීවත්වෙනට විනෝදවන්නට අවස්ථාවක් කරගන්න. නිහතමානීකම සංගීතලවට ඉතාමත්ම වටිනා සාධකයකි, එහෙම නේද? ගායනා ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ශූරිනාඩ දැන් කුවරට මුසුවේ.

මීළඟ ගීත තේරීම ඩොන්කාස්ටෙහි නිශාදී සහ සජිත් අබේසිංහයුලගේ ගීත තේරීමයි. වොයිස් ඔෆ් ලංකා වැඩසටහන සවන් දෙන සැමටම අපි දෙදෙනාගෙන් ස්තුතිය. සෑම ඉරිදාකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා හෝරා දෙකක්ම දුරකථන අංක 0413 72015 අමතන්න. අන්තර්ජාලයෙන් ඔබේ කන්නේ නම් www.kcradio.com.au. ගායිකා විශාරද ප්‍රදීපා ධර්මදාස ශුරුණී හඬ දැන් ගුවන්ට විසිරයන්නේ වොයිස් ඔෆ් ලංකා 97.7 FM විකාශනය ගීතෙන් සරසමින්.

දෙනෙකුගේ මතකයේ සනිටු වී ඇති ජාතික වීරයෙකු පිළිබඳ මතක සටහනක් ඔබ සැමට ඉදිරිපත් කරන්නටයි මගේ සූදානම. SWRD බණ්ඩාරනායක මැතිතුමා ආසියාවේ රිදී සීනුව ලෙස හැඳින්වුණි. 1948 පෙබ්‍රවාරි මස 4 වෙනිදා ඉංග්‍රීසින්ගෙන් අපට ලැබුණු නිදහස පූර්ණ නිදහසක් නොවේ. නාමික හෙවත් නමට පමණක් සීමා වූ නිදහසකි. ඇතුළත හිස් වූ මේ නිදහස් ලැබු කට්ට ලෙවකමින් මිල්ක් රයිස් විත් කට්ට සම්බල් ගිල දමමින් සිටි සිංහලයන්ට පූර්ණ ජාතික නිදහසක් උදා කර දුන් යුගයේ වීරයා වන්නේ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ය. එවකට ඉඩම් හිමි මහා දානපතියකුව සිටි සොලමන් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමාගේ පුත්‍ර රත්නයව 1899 ජනවාරි 8 වෙනිදා දින නිට්ටඹුව හොරගොල්ල වලව්වේ උපත ලද කුමරෝ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යන නාමයෙන් හැඳින්විනි. පසුව එතුමා SWRD බණ්ඩාරනායක වුණේ ඒ අනුවය. කොළඹ සෙන් තෝමස් විද්‍යාලයේ නේවාසික ශිෂ්‍යයකු ලෙස ඉගෙනීම ආරම්භ කළ බණ්ඩාරනායක කුමරු ඉන් පසු එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබීය. එහිදී චතුර කතිකයකු වශයෙන් නමක් දිනාගෙන සිටි විවිධ දක්ෂතා ඇති බණ්ඩාරනායක තරුණයා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු උපාධියට නීතිඥයකු ලෙස සිය රටට පැමිණි බණ්ඩාරනායක මහතා ඉංග්‍රීසි සිංහල භාෂා පිළිබඳ හසල දැනුමක් ද ඇති වියතෙකු විය. එහෙත් එතුමා එතෙක් හුරුපුරුදුව පැවති බටහිර සංස්කෘතිය ඉවතදා ජාතික ඇඳුමටත් සිංහල භාෂාවටත් බෞද්ධ ආගමටත් තැන දෙමින් සිංහල ජාතික ඇඳුමින් සැරසී සිය ඉහළ පැලැන්ති පිළිවෙලින් හැරදමා චාම් නිහතමානී දේශප්‍රේමී නායකයකු ලෙස දේශපාලන ජීවිතයට පිවිසියේ මහජන සේවයට ඇති බලවත් කැමැත්ත නිසාය. මෙසේ දේශපාලනයට පිවිසි බණ්ඩාරනායක මහතා එවකට කම්කරු නායකයව සිටි ඊ.ඒ. ගුණසිංහ මහතා පරදා 1926 දී කොළඹ මරදාන කොට්ටාශයේ නාගරික මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විණි. එතැනින් සිය දේශපාලන ජීවිතයට අවතීර්ණය වූ බණ්ඩාරනායක මහතා නිදහස් සටන් ව්‍යාපාරයක් වන ලංකා ජාතික සංගමයට බැඳී එහි ලේකම් සභාපති තනතුරද දැරිය. ඉන් පසුව ඩොනමෝ ක්‍රමය යටතේ පීටුවන් ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වෙයංගුඩ ආසනේ මන්ත්‍රීවරයා ලෙස තේරී 1936 දී එම ආසනය ඉහලින්ම දිනා රාජ්‍ය මන්ත්‍රණ සභාව මගින් පීටුවන ලද පළාත් කමිටුවේ සභාපති වශයෙන් පත්ව පළාත් පාලන අමාත්‍ය ධූරයද ලබා ගත්තේය. තම අභිමතාර්ථයන් සාර්ථක කර ගැනීමට මෙම පළාත් පාලන අමාත්‍ය ධූරය අවස්ථාවක් කරගත් බණ්ඩාරනායක මහතා අනුරාධපුර නව නගරය සංවර්ධනය කොට පූජා නගරයක් බවට පත් කළේය. 1932 දී සිංහල මහසභාව පිහිටුවා සිංහල භාෂාවට හා සංස්කෘතියට උරුම තැන ලබා දීම. සංඝ වේද ගුරු ගෝවි කම්කරු යන පංච මහා බලවේගය පිහිටුවා බෙදී සිටි ජාතිය ඒකරාශී කිරීම. බටහිර කැටි සංකර සංස්කෘතිය අතහැර දමා දේශීය රෙදි පිළිවලින් නිර්මිත ජාතික ඇඳුම් එතුමාම අඳිමින් ආදර්ශය ක්‍රියාවෙන්ම දීම. 1947 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා ලෙස අත්තනගල්ල ආසනය
ජයගෙන සෞඛ්‍ය හා පළාත් පාලන ඇමතිවරයා ලෙස කටයුතු කළද එක්සත් ජාතික පක්ෂයේ ධනවාදී ප්‍රතිපත්තිය අනුමත කළ නොහැකි හේයින් ඉන් අස්විය. මෙසේ පියවරෙන් පියවර ධනවාදයට රදලවාදයට එරෙහිව සමාජවාදය ගොඩනගමින් දේශපාලන භූමිකාවේ ඉදිරියටම ගමන් කළ බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂය පිහිටුවා ඒ වටා මෙතෙක් පෑගෙමින් සිටි සංඝ වේද ගුරු ගෝවි කම්කරු ජනතාව ඒකාරාශී කරගෙන 1956 පැවති මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. එහිදී මෙතෙක් රටේ ප්‍රබලම දේශපාලන පක්ෂය ලෙස බලී සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 8ට බසමින් අන්ත පරාජයට පත්විය. 1956 මෙසේ පිහිටුවාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයේ අග්‍රමාත්‍යවරයා වූ බණ්ඩාරනායක මහතා ජනතාවට දුන් ඡන්ද පොරොන්දු එලෙසම ඉටු කරමින් මෙතෙක් නාමික වශයෙන් පමණක් ලබා සිටි අර්ධ නිදහස පූර්ණ නිදහසක් කර යටත් විජිතවාදී බූවල්ලන්ගෙන් රට ජාතිය මුදවා ගත්තේ සියලු අධිරාජවාදී බැමි කඩා දමමිනි. ලංකාවට සැබෑ ලෙසම අර්ථවත් නිදහස ලබා දුන් ජාතියේ මුරදෙවියා SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බව එතුමා රට වෙනුවෙන් ගත් බුද්ධිමත් ක්‍රියාමාර්ගයන් මනාව පැහැදිලි වේ. 1815 සිට ශතවර්ෂ එකා මාරකට අධික කාලයක් මේ රටේ රාජ්‍ය භාෂාව ලෙස පැවති ඉංග්‍රීසි වෙනුවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවටද පත්කිරීම. විද්‍යෝදය විද්‍යාලංකාර යන මහා පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්කිරීම. කටුනායක හා ත්‍රිකුණාමලයේ තිබූ යුද කඳවුරු රජයට පවරා ගැනීම. ජනසතු ව්‍යාපාරය උඩරට වැනි පළාත් පුරාම ව්‍යාප්තව පැවති වතුවාදී රාජ්‍ය වතු ජනසතු කිරීම. බස් ජනසතු කර ලංකා ගමනාගමනේ මණ්ඩලය පිහිටුවීම. තෙල් සීනි රෙදිපිලි වානේ දැව උළු සිමෙන්ති ආදී කර්මාන්ත සංස්ථාකරණයකට රාජ්‍ය අනුබද්ධ ආයතන බවට පත්කිරීම. වැඩ කරන ජනතාව වෙනුවෙන් මැයි පළවන දින කම්කරු දිනය බවට පත්කිරීම. සේවක අර්ථසාධක අරමුදල පිහිටවීම. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි යන පාඨය සියපුත් අනුර බණ්ඩාරනායකගේ සමරු පොතෙහි සටහන් කළ බණ්ඩාරනායක මහතා එම ගුණයෙහිම පිහිටා මිනිසාට සේවය කර මිනිසාගේ පරණ යුතුකම ඉෂ්ට කළ මානව හිතවාදී උත්තමයෙකි. අධිරාජ්‍යයේ යදමින් විලංගු දමා සිටි ජාතියක් ඉන් මුදවාගෙන සිය මානව අයිතිවාසිකම් හඳුන්වා දෙමින් ලබා දෙමින් ජාතියේ නිදහස ජාතියේ උරුමය තහවුරු කරමින් නවෝදයක් උදා කරමින් ගෙන යන ජනතා හිතවාදී වැඩපිළිවෙල බහුජාතික ධනවාදීන්ටත් දේශීය ආත්මార్థකාමීන්ටත් සියතුට උපක්‍රමයන් මුදුන්පත් කරගන්නට බාධාවක් විය. හුදු මානව හිතවාදී හැඟීමෙන් සිය බලවේ ගේට්ටු දොරවල් පොදු ජනතා වෙනුවෙන් හැරදමා තිබුණු හොරගොල්ල වලව්වට ඇතුළු ප්‍රතිගාමි බලවේගවලින් මෙහෙවන ලද වෙස්වලාගත් චීවරධාරයකු සෝමාරාම නම් යමපල්ලකු විසින් 1956 සැප්තැම්බර් මස 26 වෙනිදා සිය වලව්ව තුලදීම තමන ලද වෙඩි පහරකින්
දැයෙන් සමුගත්තේ සමස්ත ලෝකයම කම්පා කරවමිනි. ආසියාවේ රිදී සීනුව මෙසේ නිහඬ වූද ඉන් නැගී සමාජවාදී හඬ ලංකා රම්බේහි තවමත් රැවදෙන්නේය. මෙවැනි උදාර වීරයෙකු වන SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ නාමය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවාට කිසිදු සැකයක් නොමැත.

0: සතුටිය ඉතා දුෂ්කර ගමනකි. කෙසේ වෙතත් සතුටින් සන්තෝෂයෙන් ජීවත් වන අයටත් විටක මාර්ගයේ ඉතා දුෂ්කර විය හැකි. ලස්සන මල් මාවතක් ඇස් ඉදිරිපිට තිබියදී ඇයි අපි කටුක මාර්ගයේ වෙත පානාගන්නේ? සෑම විටම ස්ථිර තීරණ ගන්නට පෙර ආතුව මදක් තම හදවතට හොඳින් සවන් දෙන්නට පුරුදුවන්න. මන්ද සෑම විටම ඔබේ හදවත ඔබට පහදා දෙන්නේ නිවැරදි මඟ හේනි.
1: Discover a season to remember at the Frankston Art Centre. Be captivated by In Common from One Fell Swoop Circus. Heartfelt, powerful and intensely intimate. From Beaver Street Theatre comes Lose to Win, an astonishing modern Australian story that'll move and inspire. Celebrate the beauty of dance with the Australian Ballet School, honouring ballet in all its forms. Then sit back and enjoy the best of Australian music with the fabulous Capretos. Book your seats today at the Frankston Arts Centre, vfac.com.au. Station sponsor. The VFL is back for 2026, and you can catch every big moment live on 3SER 97.7 FM. Join our fantastic commentary team, bringing you all the action, the excitement and the big plays throughout the season. So wherever you are, be listening. Tune in live on 97.7 FM or stream online. VFL 2026, live on 3SER 97.7 FM.
2: Look, I don't want to get involved, but I'm pretty sure I know the guy in the news police said they're looking for.
3: If you know something, speak up. Crime Stoppers Victoria offers a confidential reporting service online and by phone. You choose how much information you share and whether you want to remain anonymous. Help solve crime and make the community a safer place without even saying your name. Share what you know at crimestoppersvic.com.au or call 1-800-333-000.
4: Entertaining the Southeast. 97.7 FM, the voice of the Southeast.
0: ම අපගේ වොයිස් ඔෆ් ලංකා විකාශනය රසවින්දනය ලබන්නාව සැම දෙනාටම අපගේ ප්‍රණාමය පුදකර සිටින අතර SMS පණිවිඩ මගින් ඊමේල් මගින් දුරකථන ඇමතුම් වලින් අපව දිරිමත් කරවන සියලුම රසික රසිකාවියන්ට අපගේ අවංක ස්තුතිය. එමෙන්ම නිහඬව ගීත රසවින්දනා ලෝකපුරා සිට ඔබටත් පුළුවනි. දුරකථන අංක 0150 අමතා ලස්සන ගීතයකට එක්වන්න. වොයිස් ඔෆ් ලංකා 97.7 FM. ඔබට පිරිනමනා රංජිත් සමගම රූපින් වික්‍රමසිංහ දෙපළයි. මීළඟ ගීත තේරීම කොස්බිහි කවිශ්ව සහ ප්‍රසන්න කුරුප්පාරච්චියෝලගේ ගීත තේරීමයි. මේ ගීත සවනට කවදත් ගුවනින් අපහායකව ගීත රස විඳිනා ස්ප්‍රිංවීල් හි නෙලා පෙරේරා එකතු කරගෙනම ශ්‍රී ලංකාවේ වත්තල පදිංචි රොහන් සහ විශාකා වීරසිංහ දෙපළ එකතු කරගෙනම අපි ගීතය රස විඳිමු. නිසංසල රාත්‍රියක් මුළු හස්තලයේම ගීත තරංග වලින් පිරීලා. ඉතින් අපගේ ගීතත් ඒ තරංග වලට එක්තු වී ඔබගේ සුන්දර නිවෙස් වලට පැමිණෙනවා. ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ ශූරේ හඬ දැන් ගුණට පාවේ.

මීළඟ ගීත තේරීම මල්ග්‍රේව්හි ශ්‍රීනාත් සහ මල්කාන්ති ගුණසේකරියෝලගේ ගීත තේරීමයි. මේ ගීත සවනට ලින්බෘකී ආනන්ද ප්‍රශාන්ති කරුණාරත්න දෙපළ එකතුව අපි ගීතය රස විඳිමු. එමෙන්ම හැම්ටන් පාකි ග්ලෙන් මදුකා ෆේත් ජොයල් ජොයනා පවුලෙසම ගුවනින් කවදත් අප සමගයි. ලොවේ තිබෙන ලස්සනම වචනය අම්මා. ඒ බව අපි සෑම දනිමු. අම්මාට ගෞරව කර ආදරය කරන්න. සෑම අම්මා කෙනෙකුගේම බලාපොරොත්තුව දරුවන්ගෙන් ලැබෙන ආදරය බව දන්නවාද මතක තබා ගන්න. ගායනා ශිල්පී අමරසිරි පීෂූරින් සමඟ ගායිකා විශාරද මාලිනී බුලත්සිංහල ශූරණී හඬයි දැන් ගොනට මුසුවන්නේ.

මීළඟ ගීත තේරීම ඔෆිසර් හි ලක්ෂ්මන් සහ අරුණි ඩිසල්වා යොලගේ ගීත තේරීමයි. ලස්සන ගීතයක් ඔබ අපට තෝරා දී ඇත්තේ. ඔබ ඔබගේ සිත ඔබගේ හොඳ මිතුරා කරගත්තේ නම් එවිට ඔබට ඉදිරි ගමනට ඉතාමත්ම පහසු වන බව මතක තබා ගන්න. ගායනා ශිල්පී TM ජයරත්න ශූරින් හඬ වොයිස් ඔෆ් ලංකා විකාශනය ගීතෙන් සරසවයි.

මීළඟ ගීත තේරීම වීල්ස් හිල්හි මර්වින් සහ අනුලා ඩියල් විසියලගේ ගීත තේරීමයි. කිසිම අවස්ථාවක කිසිවෙකු අවතක්සේරු නොකරන්න. එය ඔබ සතු රාජකාරියක් නොවන නිසා. ඔබ දන්නවද එය ඉතා වැදගත් කාරණාවක් බව. ගායික විශාල්ග නිරංජලා සරජිනි ගායන ගීතය දැන්ගුවන්ට විසරයාවී.

මීළඟ ගීත තේරීම බෙරිකී ප්‍රසන්න සහ නීලිකා රන්දනී යුලගේ ගීත තේරීමයි. ගායනා ශිල්පී විශාරද ගුණදාස කප්ගේ ශූරින් හඬ දැන් ගුවන්ට විසිර යන්නේ KC රේඩියෝ වෙතින්.

0: රුබි දන්නේ නැතු අදත් වැඩසටහනේ නිමාවක් අත ළඟටම ඇවිල්ලානේ.
1: හරියටම හරි රංජිත් කවදත් ඒ වගේ නම් තමයි.
0: හැමදාම කියන්නේ මේ ටිකම නේද?
1: එහෙම තමයි.
0: ලබන සතියේත් අපි ලස්සන වැඩසටහනකින් යලි ඔබ හමුවෙමු.
1: ඔව් රංජිත් අපි තවත් ගීතයක රස විඳිමු. නර්වන්හි රියන්සි සහ නයනා දිසානා කියලගේ ගීත තේරිමයි. එයාලගෙන් නැන්දා සහ මාමා ආසාවෙන් අපට සවන් දී සිටිනවා කිව්වා. ඒ අය මාලී සහ රිචඩ් ගුණතිලක යෝලයි. බොහොමත් නිස්සූදී වැඩසටහනට එක්ුණාට ගායනා ශිල්පී ආචාර්ය සනත් නන්දසිරි ශූරිනාඩ දැන් ගුවනටම සුවන්නේ වොයිස් ඔෆ් ලංකා විකාශනය තවත් ගීතයකින් රසවත් කරමින්.

0: සෑම ඉරිදාවකම සුන්දර මතක සටහනක් කරගනිමින් අපි දෙදෙනා ඔබ සම සමගින් සමුගන්නෙමු. ලබන ඉරිදිනත් තවත් මියුරුගේ රසක්ම සමගින් කෝරා දෙකක් ඔබ සම සමග එකතු වීමේ මතු බලාපොරොත්තුෙන් උදාවන්නා වූ දිනයන් සාමයෙන් සමගින් නිරෝගීව ජීවත් වීමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ඔබ සමගින් සමුගන්නා මා රංජිත් වික්‍රමසිංහ
1: මා රූපී වික්‍රමසිංහ ආයුබෝවන්.

අද ලක්කඳ ආරම්භ කරමින් ඒ ගීතේ ගායනා කළේ පණ්ඩිත ආචාර්ය W.D. අමරදේව.

0: Me tate aye ake nangi mali api me sudanam venne anla gamage nenda samaga lakkhana lama huruwa idiripat kirimatai
1: aibowan me uda venne lakkhana guwan nidilin sayama masikama palaweni iridave guwanata genena lakkhana lama huruwa wedasirahana avurudu siriyanan tama darwange hittalin gihilla neha wesak maase apita wedagath wenne මොකද කියලා බලමු. වෙසක් පුන් පොහොය දිනය බෞද්ධයන්ගේ ඉතාමත්ම උතුම්ම දිනයක්. ඒ මොකද සිදුහත් කුමාරයාගේ උපත, සම්මා සම්බුද්ධත්වය, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන මේ විශේෂ කරුණු තුන. ඒ කියන්නේ එම ගුණම සිදු වෙලා තියෙන්නේ වෙසක් පුන් පොහොය දිනක. ඒක හරිම විශේෂ දෙයක්. එහෙම වෙසක් පොය දවසක ඒ වගේ විශේෂ අවස්ථා තුනක්. ඒ කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේ බොහෝම විශේෂ කෙනෙක් කියන එක. ඓතිහාසික සිදුවීමක් ලෙස අපිට කියන්න පුළුවන් ලංකාවට වැඩම වීම, ඒ කියන්නේ තෙවන වරට වෙසක් පොය දිනක තමයි එකක් සිදු වුනේ. ඒක අපිට ඉතින් බොහොම විශේෂයි ශ්‍රී ලාංකිකයන්ට. මේ වගේ විශේෂ සිද්ධීන් වෙච්ච ඉතා වැදගත් කාලයක් මේ වෙසක් කාලය කියන එක. අපි බලමු වෙසක් මාසේ අපි දරුවෝ දුල පුතාන කොහොමද දක්කන්න ළමා හොරුව වැඩසටහන සරසන්නේ කියලා.

0: tutti. Io buono. Ma che nome vindi? Ma mi vesso puoio che ne chi anna e anne. Vesso puoio. Apita godag vedagat. Si data kumare. I budone? Budone. Pirinivan pave. Vesso puoio damsak. Itin. Bada apime. Demogula sihipat karala. Edinat silganawa, dansal denawa, ledan denawa, doran hadanawa, saha vesa kudu hadanawa. Apit budu hamduruvo, apit kiela dipu, dharmaya sarana yamu. Oba samet sube vesak mangal yakma weva, teruan saranai.
1: ලක්කඩ ළමාහුරුවේ දෙවැනි භාගයේ මෙම විරාමයෙන් පසුව බලාපොරොත්තු වන්න.
2: මුළු විශ්වයටම අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පතුරවන සදහම් හඬ බෞද්ධ භාවනාමය ගුවන්විදුලි වැඩසටහන FM 97.7 ඔස්සේ කේසි ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සිට ඔබ වෙත එන වගයි. සම්පාදනය ගාමිණී ෆොන්සේකා.
3: Harrison Penny from the CFA.
4: Ever wanted to make a difference in your local community? Southeast region of Victoria is after CFA volunteers aged 16 plus of all abilities. CFA is looking for both operational firefighters and members who can manage tasks behind the scenes. To make a difference now, enter cfa.vic.gov.au/volunteers.
3: Community Minded 97.7 FM. We at 3SER 97.7 FM are on the lookout for volunteers. Ever thought of presenting your very own radio show? Well, here's your opportunity. Perhaps become involved in sports broadcasting. We at 97.7 FM have numerous openings right now for volunteers. If you'd like more information, email us now. lee.drew@3ser.org.au. That's lee.drew@3ser.org.au. We're waiting to hear from you.
5: 97.7 FM, the voice of the Southeast.
1: දැන් නැවතත් ලක්කඩ ළමාහු.
0: ආයු බෝවන්.
6: මගේ නම සේරා.
7: මගේ නම එමිලි.
6: දැයි මේදර උනේ අප්‍රේල් මාසේ. ඒ කියන්නේ බක් මාසේ.
7: මේ කාලෙ තමයි සිංහල අවුරුදු තියෙන්නේ.
6: අද අපි ගායනා කරන්න ඒ ගැන සින්දුවක්.

0: ස්තුතියි.
1: ඔව් අපේ සෙතුම්යා පෙරේරා දුව බුදුගුණ ඇසුවා නිරන්තරී කියන ඒ ගීතේ ඉතාමත්ම ලස්සනට ගායනා කරා. ඒ වගේම අපි වින්දි විතරා දුව වෙසක් පොහොය අපට වැදගත් වෙන්නේ ඇයි කියලා පුංචි කතාවක් කරා. ඒ වගේම සීරා සහ එමලි පෙරේරා අක්කයි නංගී දෙන්න ඉතා ලස්සන උරුදු ගීතයක් ඉදිරිපත් කරා. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහේ කියන වදෝ. ඒ වගේම දිනා යාත්‍නායක දුව ඒත් අවුරුදු ගීතයක්. මේ අවුරුදු කාලේ ඉනවයන් ගාලේ කියන ලස්සන ගීතය ඉතාම ලස්සනට ළමයි ගායනා කරනවා. ඒ වගේම සියාරා කෙනලි බැද්දිකංකා නම්ගේ දුව ජනකවියක් ගායනා කරා. ඒ වගේම අපි සිහා සහ විබු අක්කයි මල්ලි එරබදු මල්ටි පිලා කියලා ගීතය ලස්සනට ගායනා කරා. ඉතින් හරි සතුටේ මේ අවුරුදු කාලේ නිමිති කරගෙන වෙසක් කාලේ

0: සහකාරියන්ට උගත් ප්‍රේමනාප සහකරුවන් ලැබේ. විවාහ මංගල උත්සවද ඇතිවේ. අලුත් වාහන මිලට ගනී. නිවාස අලුත් වැඩියාවට මුදල් ලැබේ. කාර්ය බහුලයි. තම දෙමව්පියන්ටද මෙරට පැමිණීමේ වාසනාව උදා වේ. පූජනීය ස්ථානයක සමිතියක නිලතල් ලැබේ. උෂ්ටික ලග්නය ලග්නාධිපති පහේ නිසා මෙතෙක් බාධා වලින් තිබූ අවිහිර කරදර සියල්ල දුරු වේ. ඉඩකඩම් විකිණීමෙන් මුදලක් ලැබෙනු ඇත. පාරම්පරික දේපලද්ද හිමිවීමට ඇත. විදේශ රටවල සංචාරයට යාමට අවස්ථාව උදා වේ. හමේ වියලි භාවය ඇති කරයි. හරක් මස් ඌරු මස් අනුභවය අගුණයි. ධනු ලග්නය ගුරු ලග්නාධිපති හතේ නිසා සිකුරුද හතේ නිසා පවුලේ සතුට දියුණුව අධිකයි. ඉගෙනීම ලබන දරුවන්ට උසස් ප්‍රතිඵල ලබයි. නිවාස දේපළ මිලට ගැනීමට ණය මුදල් ලැබේ. සංගීත සංදර්ශන මංගල උත්සව ක්‍රීඩා උත්සවයට යෑමට ආරාධනා ලැබේ. මකර ලග්නය කුජ බලවත්ව හතරන් රාශිය නිසා තම මවගෙන් උදව් උපකාර ලබයි. දරුපල බලාපොරොත්තු වන කාන්තාවන්ට දරුපල ලැබේ. රජයේ උපකාර ලබන අතර නිරතල රැකියා උසස් වීමද ඇති කරයි. ධනෙ ඉතිරි වේ. අලුත් වාහන මිලට ගැනීමට ලැබේ. ප්‍රිය සම්භාෂණවලට නිතර නිතර යෑමට ලැබේ. ඉවසීම ඉතා අවශ්‍යයි. වාද විවාද වලට යෑමෙන් වළකින්න. කුම්භ ලග්නය රාහු ලග්නය නිසා ගමන් බිමන් අධිකයි. රවි බුධ හතරේ නිසා ක්ෂණික ධනලාභ ලෝතර විජය ලැබෙන කාලයකි. දරුවන්ටද මුදලින් උදව් උපකාර කිරීමට අවස්ථාව උදා වේ. පින්හල දහමට ලැබිවේ. විවිධ ආහාර පාන අනුභවය කිරීමට ආරාධනා ලබයි. පවුලේ සමගිය වැඩි වේ. මීන ලග්නය ලග්නයේ රාශිය ගමන් කිරීම නිසා ඉතා ඉවසීමෙන් පවුල් ජීවිතය ගෙන යා යුතුයි. නිතරම වාද විවාද අසමිකම් බලපායි. පැවටීම් වලට අසු වීමට ඉඩ ඇති නිසා මිල මුදල් යෙදවීමේදී ඉතා ප්‍රවේශම් වන්න. පිරිත් ඇසීම, බණ ඇසීම, දානය දීම, සිල් ගැනීම ඉතා අවශ්‍යයි. මත්පැන් දුම්පානෙන් අගුණයි. කල්ට වේලාවට ආහාර පාන ගන්න. රෝගවලට නිසි ප්‍රතිකාර ගන්න. ස්තුතියි.
1: විශ්වයටම අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පතුරවන සදහම් හඬ බෞද්ධ භාවනාමය ගුවන්විදුලි වැඩසටහන FM 97.7 ඔස්සේ කේසි ගුවන්විදුලි මධ්‍යස්ථානයේ සිට ඔබ වෙත එන වගයි. සම්පාදනය ගාමිණී ෆොන්සේකා.

0: or stream online. VFL 2026 live on 3SER 97.7 FM.
1: 24 hours a day, 97.7 FM. The voice of the Southeast.
2: ඒ අතරින් නුවරඑළිය දිස්ත්‍රික් මැදින රැළිය අද පෙරවරු වේ පැවති අතර ඊට සහභාගී වීම සඳහා පක්ෂ නියෝජිතයින් සහ පාක්ෂිකයින් ආවායිලිය ප්‍රදේශයේ සිට පාගමනින් නුවරඑළිය සිනේ සිට ක්‍රීඩාංගණය වෙත පැමිණියා. ජනරජයට ජන බලයක් තේමාවෙන් එහි සංවිධානය කෙරුණු ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මැරැළිය ආරම්භ කෙරුණේ පක්ෂ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
3: ජනතා පවත් මැදින වේදිකාවට ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආදරණීය නායකතුමන් ජාතික ජනබලවේගයේ මැදින වේදිකාවට ශ්‍රී ලාංකීය
4: ජනතාවගේ ආණ්ඩුව මේ ආණ්ඩුව රකින්න කවුද මෙරටේ ජනතාව රකින්න ඕනට මේ ආණ්ඩුව ජනතාව ඉන්නේ ආණ්ඩුවත් එක්ක හැබැයි මොකද වෙලා තියෙන්නේ පොඩි කණ්ඩායමක් ඉන්නවා 10ක් 15ක් එනවා පාරකට බහිනවා ආණ්ඩුවට ගෙදර යන්න කියනවා ටික වෙලාවකින් ඒගොල්ලෝ ගෙදර යනවා මොනවද? ඔහොම පුළුවන් අපිට අභියෝග කරන්න මේ ඉන්නේ මහජනයාගේ විශාලතම වරම ලබාගත්තු යෝධ ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය දෙන ආණ්ඩුව 10ක් 15ක් වෙලා ගෙදර යන්න. පව්. මොනවද තිර රැස්වීම? ජනතාව රැස් කරනවද? එහෙම නෑ. එක හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර අනිත් පක්ෂවල අය එකතු වෙනවා. එකතු වෙලා කියනවා ප්‍රබල හිටපු ඇමතිවරුන්ගේ ගෙදර ආණ්ඩුව එනවන්න සරසුම. ඊළඟ දවසේ ආයේ ඒ ටීම් එකම තව පක්ෂ කාර්යාලෙ ආණ්ඩුව එනවන්න සරසුම. මේව පුළුවන් ද ආණ්ඩුව එනවන්න? ඇත්තටම අපි මේ ඉදිරියට පෙර කල්පනා කරා මේ මැයිදිනේ පවත්වන්නේ කොහොමද කියලා. යාපනයේ මේ නුවරඑළිය කොළඹයි විතරක් තියමු කියලා. උත්තර අපි බැලුවා කොළඹ. කොහෙද තැනක් තියෙන්නේ? ලොකු බඳන ගෝල් ෆේස් පිට්ටනිය. අපි 103 ඉන්නකට පිරෙව්වා. දැන් එතනක් නැති. ඇත්තටම තැනක් නැහැ. විශේෂයෙන්ම ඊළඟ ඉන්ධන මිලේ එළගියා. ඉන්ධන ප්‍රශ්න පැන නැගුණා. ඔක්කොම කොළඹෙන් දුෂ්කරයි. කොළඹ ඉන්න තැනකුත් නැහැ. අපි කල්පනා කරා මොකද්ද? රට පුරා රැස්වීම 20ක් තියන්න. ලංකා ඉතිහාසයේ පළමු වතාවට රට පුරා දසදහස් සංඛ්‍යාත ජනතාවක් ජාතික ජනබලවේගයත් එක්ක ඒ ආණ්ඩුව කරේ තියෙන විශ්වාසය ආයතන බැඳීම අද සෑම නගරකම පෙන්නවා.
5: මම කියන්නේ එකයි.
4: ඔය සුම්බුන් ඔක්කොම එකතු වෙලා එක තැනකට ඇවිල්ලා
5: මේකෙන් භාගයක් පෙන්නන්න
4: මේ ජනගහනෙන් කාලක් පෙන්නන්න ඒගොල්ලෝ ඉන්න කොතනද? හතර පස් දෙනෙක්ගේ පුටි කල්ලිය. ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නේ. තම සමුනාසල සහතිකයක් දෙන්න. මේ 2026 වසර ලංකා ඉතිහාසයේම දූෂිතයන්ට වංචනිකයන්ට හොරුන්ට හිරගෙවල් නියම කරපු වසර බවට මේ වසරපත් වෙනවා. මේ මැයි මාසෙම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණේ. මේ ඊයේ එක නඩු තීන්දුවක් ලබා දෙන තීන්දුව කරා. ඒ නඩු තීන්දුව මැයි මාසෙ එනවා. ඒකෙන් අපරාධකරුවන් වංචනිකයන් දූෂිතයන් කුඩු ව්‍යාපාරිකයන් පාතාලයෙන් හිරේට යමින් තිබෙනවා. ආමින් තිබෙනවා කච්චේ කලබල වෙනවා කලබල වෙන්නේ නැත්තම් තමයි පුතුමි දොරකට ලැබිලා තියෙන නීතිය මේ සෑම අපරාධකරුවෙක්ම නීති අමුට ගෙන යාම සඳහා සමුනාසල අපේ ජනවරමක් ලබා දුන්නා අපි ඒ ජනවරමට අනුව කටයුතු කරනවා පරම්පරාවෙන් නීතිය පිළිබඳ විශ්වාසය දන්නෝ එවැඩේ අපි කරමින් තිබෙනවා ඒකල කලබල වෙමින් තිබෙනවා විතරක් නෙවෙයි අපේ රටේ ආර්ථිකය අංගයිතිය
5: මම තමුනාසලට කියලා තනවා මැතිවරණ කාලේ අපි විදුලි බිල 3 එකකින් අඩු කරනවා කියලා
4: ඔව් අපේ පාලන කාලය ඇතුළත අනිවාර්යෙන් අපි එනකොට තිබුණු බිලෙන් 3 එකක් දක්වා අපි අඩු කරනවා කරන්න පුළුවන්
6: දිනේට එදිට වූ ජාත්‍යන්තර කම්කරු දිනේට සහ පොහොය දිනේට සමගාමීව කම්කරු ජනතාවට සිල්පතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැලණිය රජමහා විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කළා. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
7: සීමාවේ අසීමිත විදිහට බොරු කිව්වා. බොරු කියලා බලයට ආවා. දැන් බලේ රඳාපවතින ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා මර්ධනයත් බොරුවත් දේශනයත් පාවිච්චි කරන්න. දැන් අපි දකිනවා සමහරව ආණ්ඩුවට විරුද්ධව පැමිණිලි කරාම උන්ගේ ජීවිත පවා නැති වෙන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. අපි දැක්කා කන්ටේනර් 323 සම්බන්ධයෙන් පළමුව පැමිණිලි කරපු කෙනාට අත්වැච්චේර නම. ඒ වගේම උදල් අමාත්‍යාංශයේ ගිරුමෙන් සල්ලි හොරගම් කරපු එක පිළිබඳව පැමිණිලි දාපු කෙනාත් අභිරහස් වෙත ජීවිතේ නැති වෙලා තියෙනවා. බෑදී මේ පක්ෂ ඉතිහාසය බැලුවම උන්ට එවැනි ඉතිහාසයක් තියෙනවා. ඉතින් අද පැහැදිලිවම ආණ්ඩුවේ බොරුව වහගන්න. ඔව් බොරු කියනවා විතරක් නෙවෙයි ආණ්ඩුවේ හොරගම වහගන්න ඕනෑම පහත් තත්වයකට වැටෙන දැනට මේ ආණ්ඩුව අද පත් වෙලා තියෙනවා. අසීමිත බදු බරක් ජනතාව පිට පටවනවා. ජනතාවට දරා ගන්න බැරි ජීවන වීදමක් හඳුන්වා දෙනවා. මේ සියලුම කාරණා අස්සේ මා බැංකුවත් මුදල් අමාත්‍යාංශයේ මුදලුත් තැපැල් දෙපාර්තමේන්තුවේ මුදලුත් මංකොල්ල කන පිප්පකොට් ගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා.
6: ආණ්ඩුව අලුත් හොරුන් නිර්මාණය කරමින් සිටින බව සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
8: ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබල වේගයේ මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී අද සංවිධානය කළ මැයි දින රැලියට එක්වමින්.
2: දෙන්තර කම්කරු දිනේ වෙනුවෙන් සමගි ජනබල වේගයේ සංවිධානය කළ මැයි දින රැලිය විකල්පයේ මැයි රැලිය තේමාවෙන් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. සමගි ජනබල වේගයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පාක්ෂිකින් පෙරපාලියෙන් ක්‍රීඩාංගණයට පැමිණීමෙන් අනතුරුව රැළිය ඇරඹුණේ පස්වරු දෙකට පමණ. සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දින රැළියට එක්ුණේ රසසිටි පාක්ෂිකෙන්ගේ උණුසුම් පිළිගැනීම මැද්දේ.
9: අද මාතට පව බෑර තියෙනවා අද නොයෙකුත් ඈත

0: ඉෂ්ට කරගන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා. කම්කරුවන්ට මුණ දී ගන්න බෑ. ඒ කියපු මුසාවාදන් නිසා අනුර කුමාරට අද නුවරයට යන්න සිද්ධ වෙලා තියෙනවා. කම්කරු දිනය සමරන්. අර අනුර කුමාර කියනවා වගේ අපිට කියන්න වෙන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මොකද්ද මේ වෙන්නේ?
1: ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පලේ ක්‍රියාකාරිකයෝ මහා භාණ්ඩාගාරයේ තනතුරු වලට පත් කළා තියෙනවා. මියගිය තරුණයා මේ සිද්ධිය සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයකින් ඔහුගේ වෙනතහම ලක් කළ තිබුණා. ඔහු එක්ක සිරිනසා ගත්තා. එහෙම නැත්නම් ඔහු මැරුවා. මම අපරාධ නීතිය පිළිබඳ නීතිඥවරයෙක්. ඔහුට තියෙන තුවාල අනුව මේක සිරිනසා ගැනීමක් නම් මේක අපේ රටේ අපරාධ ඉතිහාසයේ සිදුවෙච්ච අමුතුම විදිහේ සිරිනසා ගැනීමක්. ඔහු ආරක්ෂා කරලා තියෙනවා කාව හරි. එක්ක මේ පුද්ගලයා තමන්ට මේ වංචාව කරන්න අනදීපු ආණ්ඩුවේ ප්‍රබලයා. මොකද මේ තරත්ත කියන විදිහට ජනතා විමුක්ති පෙරමුණේ විශ්වවිද්‍යාල කාලේ ඉඳලම ප්‍රබල තනතුරු දරපු කෙනෙක්. එහෙනම් ඔහු සිරිනසා ගත්ත නම් ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ දූෂණ ආරක්ෂා කරන්න. ඔහුව මරා දැම්ම නම් ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ව CID ගේ ඉස්සරහා පාර දෙන එක වළක්වන්න. මිත්‍රවරුනි, දූෂණ විරෝධී පදනමක් මත ජනවරමක් මත බලය ලබා ගත්ත මේ ආණ්ඩුවට අද ඒ දූෂණ විරෝධී පදනම අහිමි වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියන්න කැමතියි, උඹලගේ හොරකම් ඔක්කොම පිළි කරනවා. දැන් ගල්ලඟුරුලින් පස්සේ ගල්ලඟුරු දෙවනි වටේ පටන් ගන්න කලින් මහා බැංකු වංචාව ඇවිල්ලා තියෙනවා. මහා බැංකු වංචාවෙන් පස්සේ ලබන ආයවැනිටට පාර්ලිමේන්තුවේදී අපි ලබන බදාදට ගල්ලඟුරු වංචාව වගේ දෙගුණය හොරකමක් තව හොරකමක් අපි එලි කරනවා කියන එක මම තමුන්නාසිරලා කියන්න කැමතියි. කොහමද මේ රටේ නිර්ධන පන්තියේ නායකයෝ මේ රටේ සල්ලිකාර ධනකුවේරයින්ගේ අල්ලමත නැටවිලා මේ රටේ ජනතාවට වසඟවන්නේ කොහමද, බතුරු හිල් කරලා දෙන්නේ කොහමද, හොරා ගන්නේ කොහමද කියන එක අපි එලි කරනවා.
2: දැන් හිටියන් නරියෝ සෙට් එකක් කැලේ. දැන් ඒගොල්ලෝ කල්පනා කර අපි අනිත් සත්තුන්ට පෙන්වන්නේ කොහමද අපි ස්පෙෂල්. ඒ පාර ගිහිල්ලා කොළපාට පේන් බකට් වලට පැන්නා. ඊට පස්සේ නරියෝ කොළපාට අමුතු జాතේ සත්තු බවට පරිවර්තනය වුණා. සිංහයෝත් කල්පනා කරා මොක්කුද මුන් අපි ස්පෙෂල් ග්‍රේඩ් එකේ සත්තු කියලා ඇවිල්ලා කිව්වා හරි දැන් මේක ඡන්දයක් කියලා තෝරගන්න ඕනේ කවුද මේ කැලේ පාලනය කරන්න කියලා. අර අමුතු జాතිය ස්පෙෂල් ග්‍රේඩ් සත්තුන්ව තේරුණා. ටික දවසක් යනකොට ලොකු වැස්සක් ආවා. වැස්සක් ආවම මේ නරියොන්ගේ පේන්ට් එක ඔක්කොම හේදිලා ගියා. පස්සේ කැලේ සත්තු දැක්කා. බැලින්නම් මේ අර නරියෝ රැළම තමයි නේද කියලා. මෙන්න මේ වගේ තවත් වැඩක් තමයි මිත්‍රවරුනේ. ඔය JVP කාර්යෝ අපිට කෙරේ. අපි රැවටුණා.
3: අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණ රජ අධ්‍යාපනයට අසත්‍ය වීඩියෝ අතුරත් කරලා අදටත් කවුරුත් වගකීම බාරගන්නේ නැහැ. වරායේ ආරක්ෂාවට ගැහුවා කන්ටේනර් පන්නලා. ඒකේ වගකීම කවුරුත් බාරගන්නේ නැහැ. ගල්ලඟුරු හොරකම් කරා නිසි වගකීමක් කවුරුත් බාරගන්නේ නැහැ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් අද හොරා කාලා තිබෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගන්නේ නැහැ. මේක වැඩබැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට බෑ. අපිට මතකයි ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න සෞර වළල්ලක් නිර්මාණය වෙනාලු, රට විනාශ කරන කාටෙල් එකක් නිර්මාණය වෙනාලු. හැබැයි හොරු වල්ලනවයි කියපු ආණ්ඩුව අද කරන්නේ හොරු හදනවා, අලුතෙන් හොරුන් නිර්මාණය කරනවා. හැබැයි මිත්‍රවරුනි, ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පචවලල්ල. පැලවත්තේ පචවලල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ, අලුත් හොරුන්ව පුහුණු කරන්නේ. නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුල මේ පච වැඩ නොකරන ආණ්ඩුව වෙනුවට වැඩ කරන, රට දියුණු කරන, රටේ ජනතාව ශක්තිමත් කරන රාජ්‍ය පාලනයකට අපි මුණ පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි ඉතාමත්ම සතුටු වෙනවා මේ අවස්ථාවේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මැයි රැලියට සුබපතුම් පණිවිඩයක් ඉදිරිපත් කරා. ඒක ගැන අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නැහැ. දැන් දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටු වල මේ එකතු වීම වළක්වන්නට ඇතුල් වෙන බොහොම සුළු කොටසක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ එකතුව කඩා කප්පල් කිරීමයි. අපි ඒ කඩා කප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නැහැ. අනිවාර්යෙන්ම එකට එකතු වෙලා තමයි අපි ඉදිරියට යන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අනුකුමාර දිසානායක ජනාධිපතිවරයා මේක ප්‍රකාශයක් නෙමෙයි, මේක අභියෝගයක්. තියෙන්නේ අපේ මහානතිවරුත් සමගයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න
4: කැමතියි. මම රැස්වීම වල තෙවෙනි කොටස ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව බලාපොරොත්තු වෙනවා.
5: A great place for children is Deep Creek Reserve in Pakenham, Kadinia Shire's new exciting outdoor space, a place of environmental significance. Deep Creek Reserve offers people of all ages and abilities many ways to learn, play and get active, with a multi-purpose function center, an indigenous nursery, wetland boardwalks and trails and more. Located at the end of Cameron's Way, Pakenham. Community minded, 97.7 FM.
6: We at 3SER 97.7 FM are on the lookout for volunteers. Ever thought of presenting your very own radio show? Well, here's your opportunity. Perhaps become involved in sports broadcasting. We at 97.7 FM have numerous openings right now for volunteers. If you'd like more information, email us now. lee.drew@3ser.org.au. That's lee.drew@3ser.org.au. We're waiting to hear from you.
7: When it comes to travel, there's only one name to remember. Hello World, Casey Central, Narre Warren South. Whether it's cruising, flying, land packages or travel insurance, talk to a travel specialist, someone who knows the industry, someone who cares about you. Travel with confidence. Hello World, Casey Central Shopping Centre, Narre Warren South. Station sponsor.
8: The voice of the Southeast, 97.7 FM.

පැමිණි විදෙස් පුවත් සම්පාදනය හා ඉදිරිපත් කිරීම චලිනි හරිස්චන්ද්‍ර. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයාට අමරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහු වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදන්වා මිදීමට සිදුවනු ඇති බව ඉදිරි මාධ්‍ය වාර්තා කර තිබේ. කැලිෆෝනියාවේ ටොරන්ස් හි පදිංචිකරුවෙකු වන ඇලන්ට එරෙහිව ප්‍රාන්ත සීමා හරහා නීති විරෝධී ලෙස ගිනි අවි ප්‍රවාහනය කිරීම සහ ගිනි අවියක් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඩොලර් ට්‍රිලියන 1.5ක දෙවැන්ත ආරක්ෂක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම වර්තමානයේ පවතින හදිසි අවශ්‍යතාව මනාව පිළිබිඹු කරන්නක් බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීඩ් හෙක්සෙත් ප්‍රකාශ කරයි. අමෙරිකා විසින් ඉතාලියෙන් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට බාර දී තිබේ. මෙය මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම සංස්කෘතික දේපළ හුවමාරුවක් ලෙස සැලකෙන අතර රෝමය සහ වොෂින්ටනය අතර පවතින දැඩි සහයෝගිතාවේ මෙයින් මනාව පිළිබිඹු වන බව සඳහන් වේ. ලෝක බලශක්ති වෙළඳපොලේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය ඛනිජ තෙල් අපනානීය කරන රටවල සංවිධානය වන ඔපෙක් සහ ඔපෙක් ප්ලස් සංධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. 2025-2026 මූල්‍ය වර්ෂයේ පළමු මාස 9 තුළ පාකිස්තානයේ යුරෝපීය වෙළඳපොළවල් වෙත සිදු කළ අපනයනය සීමිත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එය පසුගිය වසරේ මෙම කාල සීමාවට සාපේක්ෂව 0.94%කින් ඉහළ ගොස් ඇමරිකාන් ඩොලර් බිලියන 6.86ක් දක්වා ළඟා වී ඇත. අෆ්ගන් විශ්වවිද්‍යාලයකට සහ නිවාසික පරිශ්‍රයකට පාකිස්තාන මිසයිල් ප්‍රහාර එල්ල වූ සිද්ධියේදී අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් තලේබාන් නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෙබනනයේ බටුලියේ නගරයේ පිහිටි ජල මධ්‍යස්ථානයකට ඊශ්‍රායල් හමුදා ප්‍රහාර එල්ල කර ඇති බව ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි. මෙම ප්‍රහාරයේ හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ නගරයේ ඉතිරිව සිටින පදිංචිකරුවන් තම ජල අවශ්‍යතා සපුරා ගැනීම සිදු කර ඇත්තේ මෙම මධ්‍යස්ථානයෙන් බැවිනි. ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ හි විශාඛාපට්නම් හිදී Google සමාගම සිය කෘතිම බුද්ධි මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර ඇත. මෙය ඉන්දියාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා එම සමාගම සිදු කළ විශාලතම ආයෝජනය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම ව්‍යාපෘතිය අඩානි කොනෙක්ස් සහ බහර්ටී එයාටෙල් සමාගමේ එන්එක්ස්ට්‍රා සමග හවුල්කාරීත්වයෙන් සිදු කෙරෙයි. කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපලේදී එරට ආගමන විගමන නිලධාරීන්ගෙන් එල්ල වූ බාධා කිරීම හේතුවෙන් ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහිදි තාජ් ප්‍රමුඛ ඉරාන පාපන්දු සම්මේලන නියෝජිත පිරිස ෆීෆා සම්මේලනයේද සහභාගී නොවී ආපසු හැරී ගොස් ඇත. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර වැන්කූවර්හි පැවැත්වීමට නියමිතව තිබූ මෙම වැදගත් හමුවට සහභාගී වීමට පැමිණි ඉරානයේ නිලධාරීන් පලංගු වීසා බලපත්‍ර සහිත පැමිණියද ගුවන්තොටුපලේදීම නැවත හරවා යවා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි. මෙම තීරණයට හේතු වී ඇත්තේ ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහෙදි තාජ් හට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සමග පවතින බව කියන සම්බන්ධතාවයයි. ලක්කන විදෙස් පුවත් මින් සමාප්තයි. ආයුබෝවන්.

ආයුබෝවන් මේ ලක්කඩගෙන එන සතියේ ප්‍රවෘත්ති සම්පාදනයේ සහ ඉදිරිපත් කිරීම ඉන්ද්‍රා ෆොන්සේකා. එහිපස්සිකෝ ලෝක සාම පාගමන සඳහා ශ්‍රී ලංකාවට වැඩම කර සිටි වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලාද ආලෝකානමිත සුනකයාද තවත් ගිහි පිරිසක්ද කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගියහ. මෙම භික්ෂුන් වහන්සේලා පිරිස කටුනායක ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත සංග්‍රහ සත්කාර කිරීමෙන් පසු ගුවන්තොටුපල විවිධාංශවල සේවයේ නිරත සේවක සේවිකාවෝ පැමිණ නමස්කාර කිරීමද සිදු කළහ. ආලෝක සුනකයා වෙනුවෙන් පශු වෛද්‍යවරුන්, ගුවන්තොටුපල පොලිස් නිලධාරිවරුන් සහ ගුවන් හමුදා නිලධාරීන්ද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග රාජපක්ෂ මහතා සිය ගෙවත්තේදී සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට කුලියාපිටිය පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ රාජපක්ෂ මහතා ගෙවත්තේ වැටි සිටි අයුරු දුටු දියණිය පොලිසිය දැනුවත් කර ඇති බවයි. ඒ අනුව පොලිසිය කුලියාපිටිය පහළ වියරඹේ ප්‍රදේශයේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිදු කළ පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ කෙසෙල් පඳුරක් අසල තරමක විශාල ලේ පැල්ලමක් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ. රාජපක්ෂ මහතාගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු බව පොලිසිය පවසයි. එමෙන්ම ඔහු වැටි සිටි ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක්ද හමු වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ පවසයි. ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලාස්වීමෙන් පසුව මෙම පත්කිරීම සිදු කර තිබේ. රොෂාන් මහනාම සිදත් වෙත්තමුණි කුමාර් සංගක්කාර යන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම කමිටුවේ සාමාජිකයන් 8 දෙනා අතරට නම් කර තිබේ. තුෂිර රදැල්ල, ප්‍රකාශ් ෂාෆ්ට, උපුල් කුමාරප්පෙරුම, ඩිනල් පිලිප්ස් යන මහත්වරු සහ අවන්ති කොළඹගේ මහත්මිය කමිටුවේ අනෙකුත් සාමාජිකයන් අතර වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කළ සමග ජනබලවේගයේ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමග ජනබලවේගයේ තීරණය කර ඇත. මේ වන විට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෙකු ලෙසත් සමග ජනබලවේගයේ කළමනාකරණ කමිටුවේ සමාජිකයෙකු ලෙසත් කටයුතු කරන ඔහු තනතුරු වලින් ඉවත්වන බව ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ නායකත්වයට දන්වා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් කොමිසම වෙත පැමිණි බව එම කොමිසම සඳහන් කළේය. කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ පාරිභෝගික උද්ධමන අනුපාතය 105.4% දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාර්තු මාසයේ 102.2% ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැරගිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ ඉල්ලා සිටි විවාදය ලබා දීමට සභානායකවරයා එකඟත්වය පළ කර තිබේ. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් පසුගිය 30 වෙනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කතානායක ජගත් වික්‍රමරත්න මහතා ඒ බව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාළ විවාදය මීළඟ පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙනු ඇති බවද ඔහු පවසයි. ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේ෷ ප්‍රකාශයක් ලබන 5 වෙනිදා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇත. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුව මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යනු දේශපාලන පත්වීමක් බවත් මේ පත්වී සිටින එක් අයෙකුවත් රාජ්‍ය සේවයේ අවුරුදු ගණනක පළපුරුද්දක් තිබෙන අය නොවන බවත් මෙම පත්වීම් ජනාධිපතිවරයා
දීපු පත්වීම් නිසා ඩොලර් මිලියන 2.5ක මුදලක් වැරදි ගිණුමකට ගියායයි කියන සිද්ධියට රජය වගකී යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද්විත්ත පුරවැසියෙක් නම් ඔහු කතානායකවරයාට සහ මේ රටට රටේ ජනතාවට නැවත වතාවක් බොරු කියලා තියෙනවා. කට්ටියක් උපාධි ගැන බොරු කිව්වා. සමහරු දැන් ද්විත්ත පුරවැසි භාවය ගැන බොරු කියනවා. ද්විත්ත පුරවැසි භාවයේ ඉන්නේ රාජපක්ෂ පවුලේ අය විතරයි කියලානේ කිව්වේ යැයි රාජපක්ෂ මහතා නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පසුගිය 30 වෙනිදා මාධ්‍ය හමුවකදී පැවසීය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ පසුගිය 30 වෙනිදා රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. කාර්යාලයේ දෙවන මහලේ පිහිටි පරිගණක දත්ත පද්ධතිය ඇතුළත් කොටසේ මෙම ගින්න ආරම්භ වී ඇත. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී 19 යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 4ක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මැයි මාස 26 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා නියම කළේය. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 සීමාව පසු කර තිබේ. මෙය 2022 ජූනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිලාගේ බව වාර්තාවේ. ප්‍රීමා තිරිඟුපිටි සමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සඳහා උපයෝගී කරගන්නා පිටි කිලෝ එකක මිල රුපියල් 5කින් වැඩි කළ බව එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ සියලුම ඔවුන්ගේ අලෙවි නියෝජිතයින් වෙත දැනුම් දී ඇත. ගුවන්තොටුපලේදී භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ඇතුව කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහවදී පැවසීය. භික්ෂුන් වහන්සේ නමක් විදේශගත වන්නේ නම් එහිදී බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පනව ඇති නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදෙන බව එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. මාතර සමූපකාර රෝහල් පරිශ්‍රයේ පැවැත් වූ විරෝධතාවයක් අතරතුරදී අයුතු ජනරාජ්‍යයක සාමාජිකයන් විසින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ එම රෝහලට පත් කළ සභාපති AAD අමින්ද නැමැත්තා ඇතුළු 5 දෙනෙකු ලබන 4 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය. එසේ රිමාන්ඩ් භාරයට පත් කළ පිරිස අතර විරෝධතාවයට සහභාගී වූ මාකෝ පෞද්ගලික සමාගමේ සේවකයන් 3 දෙනෙකු සහ සේවිකාවකද විය. වැඩිහිටියන් සහ ළමුන් තුළ ඇති විවිධ දිගුකාලීන සහ ස්වයං ප්‍රතිශක්ති රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරනු ලබන ඇඩලිමැබ් එන්නත් සිරින්ජර 6000ක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවේ රිලයන්ස් ලයිෆ් සයන්සස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මේ සඳහා සමස්ත පිරිවැය සහ නැව් ගාස්තුව $225,000. විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ වයස 13 18 අතර දරුවන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන කැප්පෙටුපොළ සහතික කළ පිරිමි පාසලේ සිටි දරුවන් පිරිසකට හිංසාකාරී ලෙස බටවලින් සහ පොළුවලින් පහර දුන් එහි අධීක්ෂණ නිලධාරියෙකු ඇතුළු සිව් දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර එම පාසලේ දරුවන්ට වෘත්තීය මඟ පෙන්වීම ලබා දුන් අරක්කැමියෙකු විදුලි කාර්මිකයෙකු සහ පෙදරේරු උපදේශකවරයෙකුද සිටින බව සඳහන්ය. ශ්‍රීපාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථාන කිහිපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් විදේශ සම්මතතා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධක බලකායේ රැස්වීමේදී අවධානය යොමුව ඇත. නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ මරදානේ පිහිටි අක්කර 1යි රූඩ් 1යි පර්චස් 12.4ක ඉඩම් කොටසක් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව නිපැයුම් පදනම් කරගත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
HSBC Banko විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ලැබූ පාරිභෝගික බැංකු කටයුතු අප්‍රේල් මාසයේ 30 වෙනි දිනෙන් අවසන් විය. බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව සිල්හෙට්ටිදී පැවති දෙවන 2020 තරගයේද ලකුණු 21ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග තුනකින් යුතු තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. චීනයේ පැවති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලිය යටතේ පැවති වෙරළ කබඩි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි රම් පදක්කමත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි ලෝකඩ පදක්කමත් දිනා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම තරගාවලිය ආසියානු කලාපයේ රටවල්වල සහභාගීත්වයෙන් ඉකුත් 18 වෙනිදා සිට 29 වෙනි දින දක්වා චීනයේ සන්නැනුවර පවත්වා තිබුණි. චීනයේ පැවැත්වන ලොව විශාලතම නිවුන් උළෙල 2026 World Largest Twins Festival සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුණු කණ්ඩායම චීනයේ බලා පිටත්ව ගියහ. මෙම උළෙලට ලෝකයේ රටවල් 70ක නිවුණු ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. මෙම තරගය චීනයේ මෝජයන් නුවරදී අප්‍රේල් 30 වෙනි දින සිට මැයි 4 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු වදා ඇත. මෙහිදී ශ්‍රී ලංකා නිවුණුන්ගේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ආවේණික වූ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ විදහා දැක්වෙන නර්තනාංග ගීත කවි කතා ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රවෘත්තිමින් සමප්තයි ඔබට සුවදායක සතියක්. ආයුබෝවන්.

අද මේ උපන්දින සුභපැතුම පසුගියදා සිය උපන්දිනය සැමරු මවුන්ටුවේවලෙහි සෝමා ජයසුන්දර මාතාවටයි. ඔබට වාසනාවන්ත නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබගේ දාබර සැමියා දුව සහ මුණුබුරු මිනිබිරියන්. ඒ සමගම මමත් ඉන්ද්‍රත් ඔබට වාසනාවන්ත උපන්දිනයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වෙනුවෙන් අපි මේ බුදුගුණ ගීතය තෝරාගත්තා.

0: When it comes to travel, there's only one name to remember. Hollow World, Casey Central, Narre Warren South. Whether it's cruising, flying, land packages or travel insurance, talk to a travel specialist, someone who knows the industry, someone who cares about you. Travel with confidence. Hollow World, Casey Central Shopping Centre, Narre Warren South. Station sponsor. If you miss Chovis Friday...
1: You're not very good at piano, love, but my gosh, you've got a beautiful voice. 3 months I, in Year 11, auditioned for the Central Queensland Conservatorium of Music and I got into a Bachelor of Musical Theatre.
2: Come on, mate. Like, what are you doing? Like, you've got to do your own show. Like, they were the ones, my friends, who would basically come up with me on the comedy scene were like, come on, hurry up, Paul. But I was always just too scared to do my own solo show. I just thought, you know, it's quite intimidating.
3: You know what? This would be a great show for Vegas, which is, like, the stupidest thing to think of. Your numbers are great in the casinos, and there's an opening in Excalibur. I'm going to pitch you. I think I'll do something. And that was it. That's how it all happened.
0: Chubbies Fridays from 10.
4: What you hear on community radio is governed by the Community Broadcasting Codes of Practice. The codes of practice cover matters relating to program content that are of concern to the community, including local content, news, current affairs, Australian music content. For children and the responsibilities as they also come in the operation of this service. Copies of the codes are available from the Community Broadcasting Association website, www.cbaa.org.au.
5: The station for the local community, 97.7 FM, the sound of the southeast.
6: Ben Nauta, may Palinda Petu, may Valley Pivande, Vistera.
7: ஆண்டுவே வியாஜ தேசபாலனைய ஜனதாவ தேரும் கதேது பவ சர்வஜன பலய நாயக பார்லிமெந்து மந்திரி திலீப் ஜெயவீர மகதா பவசனவா
8: ஒஹும் வேபவ பிரகாஷ கலே லோக காம்கரு தினே நிமித்தென் அது பவதி சர்வஜன மெய் ஹமுவட எக்வெவின்
9: දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් යන්න තේමා කරගනිමින් සර්වජන බලය සංවිධාන කරන මේ හමුව අද පෙරවරුවේ ආරම්භුනේ කොළඹ හෙන්රි පේත්‍රිස් ක්‍රීඩාංගණයේදී. ඊට විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණි. සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා රැලිය අතරතුරදී ඊට එක් වුණා.
10: මනුෂ්‍යකම අපේ සදාතනීය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ව්‍යවසායක ගරු දිලිත් ජයවීර මහතාගේ ගෞරවනීය සම්ප්‍රාප්තිය මේ ඓතිහාසික විජයග්‍රහයේ මහා චඩරණියට ලැබෙන වේලාව බව අපි ආදරයෙන් ඉස්සීමත් කරනවා. ගරු දිලිත් ජයවීර මහතාට අපේ නායකතුමාට 2029 ජනාධිපතිතුමාට සර්වජන බලයේ නායකතුමාට අපේ ආදරණීය නායකතුමාට ශ්‍රී ලංකාවේ ආදරණීය මනුස්සකමට
9: සර්වජන මෛදින ප්‍රකාශය එළිදැක්වීමේ නනතුරුව පැමිණ සිටි ජනතාව එය ස්ථිර කළා.
10: සර්වජනයා සමග ඒ ජනතා දේශපාල ව්‍යාපාර සමග නියත වශයෙන්ම 2029 දී මේ රට වෙනස් කරනවා කියන ඒ ප්‍රතිඥාව දෙමින්
6: ඉහළට මොස්සවලා අපේ යෝජනා ස්ථිරත්වයෙන් යුතුව සභා සම්මත කරන බව
10: සෞඛ්‍යයට අධ්‍යාපනයට පාසල් පොත්වලට ආහාර වලට වැට් එක අයින් කරනවා කිව්ව 18% අයින් කරාද මුහුදු වතුරෙන් සල්පියුරි කඩනවා කිව්වා හැදුවද රාජ්‍ය සේවකයන්ට මාස 6න් 6ට වැඩි වැඩි කරනවා කිව්වා වැඩි කරාද විදුලි බල 3න් 1කින් අඩු කරනවා කිව්වා අඩු කරාද වරායෙන් ගොඩ වාහන මිලට ඩීසලුයි පෙට්‍රලුයි දෙනවා කිව්වා දුන්නද ජපන් කාර් එකක් ලක්ෂ 12ට දෙනවා කිව්වා ගත්ත කෙනෙක් ඉන්නවද පිටරටින් හාල් 8ක් ගේන්නයි කිව්වා එහෙම කරාද අර්ජුන් මහේන්ද්‍රගේ මේ කණෙන් අල්ලලා ගේනවා කිව්වා ගෙනවද පච ඉවරයක් නැහැ මේක ටිකටම ගියාගෙන ගියොත් ලබන මේ දිනේටත් වෙනකම්ම මේක කියවගෙන යන්න පුළුවන් පාසල් පෙළපතට කුණු හරව දැම්මා පොඩි අතරත්තක් කිව්වා අතරත්ත ඉවරද කරාද ගල් ලඟුරු බාලයි කියලා පිළිගත්තා අතරත්තක් කිව්වා අතරත්ත හදාගත්තද නැහැ ඩීසල් බැරල් එකට 280ක් ගෙව්වා. ගාණ වැඩි වෙච්ච නිසා අපිට කරන්න සිද්ධුණා. ඒකත් පොඩි අත්තරද්දක් වගේ තමයි පෙන්නුවේ. හදාගත්තද? නෑ කරේ නෑ. ඩොලර් මිලියන 2.5ක් ගෙව්වා මහා භාණ්ඩාගාරෙන්. අත්තරද්දක් වගේ පෙන්වන්න හදනවා. ඒනම් මෙදයි අපේ ආමුදුරනේ මේගොල්ලොන්ට තව අවුරුද්දයි සති තුනයි 2027 මැයි 21 වෙනිදා වෙනකොට අවුරුදු දෙකමාර සම්පූර්ණ වෙනකොට සර්වජන බලය මූලික වෙලා මෙරටේ දවන්ත දේශපාලන ව්‍යාපාරය ගොඩනගලා ශක්තිමත් කරලා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසිරුණාට කටයුතු සලස්වන බව ඔබතුමන්ලට සිහිපත් කරන්න ඕන.
11: දිලුම් අමුණුගම කියන්නේ මහින්ද රාජපක්ෂේ ගෝලය කියලා තමුන් ආසිට ඕන කෙනෙක් දන්නෝ. ගෝල් ෆේස් මේරේලිය කිරුවෙත් නායකතුමනි අපි

0: අනුරකුමාර මහත්තයා තමන්ගේ අදහසක් එක්කම කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු 50 කැටුම්පත් තමයි ගෙනල්ලා දැම්මේ. එතකොට නඩු දාලා තින්නේ කාටද? අනුරකුමාරයි රනිල් වික්‍රමසිංහයි එකතු වෙලා අටවපු කැලෑ පොලිසියේ යහපාලන නඩු වලින් තමයි තාම දුවන්නේ. එතකොට මේ ආණ්ඩුව කාගේද? මේ ආණ්ඩුව මේ දෙපළගේ. දැන් බලන්නකෝ මෙතුමගේ ආණ්ඩුවේ ඉන්න ඉහළ තනතුරු වල ඉන්න අය ඔක්කොම කවුද? එතුමගේ මිනිස්සුනේ. අපිට තේරෙනවා ක්‍රිකට් බෝඩ් එකට දාන්න අනුර කුමාරට මිනිස්සු ඉන්න විදියක් නැහැ. එල්ලේ ගාන අය හැටියට. හැබැයි ඒකට අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳම යාළුවා සජපේතේකට කඩන්න එතුමත් තස් කරලා අදිනේ කඩන්න. දාන්නේ කොහෙදද? ක්‍රිකට් ගහන්න. මම ඔබට ආරාධනා කරන්නේ මේ ව්‍යාජ දේශපාලනය තේරුම් ගන්න. මේ පොත රනිල්ගේ කවරේ විතරයි අනුරගේ. ඒක නිසා අපි ආරාධනා කර සිටින ඔබට මේ ව්‍යාජ දේශපාලනය තේරුම් ගන්න. මේක ව්‍යාජ දේශපාලනයක්. මේක අටවපු ප්‍රොක්සි ආණ්ඩුවක්. මේක පිටිපස්සේ දේශීය විදේශීය විජාතික සියලු බලවේග ඉන්නවා. නැත්තේ අපේ රටේ අර අහිංසක මිනිස්සු විතරයි. ඉතුරු ඔක්කොම ඉන්නවා. අවසාන වශයෙන් ඔබට කියන්නට තියෙන්නේ බලාපොරොත්තු තියාගන්න. මේ සර්වජන බලය ඒකාන්තයෙන්ම මේ රටේ බලය ලබා ගන්නවා. මේ වටා නිර්මාණය වුණු මහා බලවේගයක් තුළ අපි ජාතිකත්වය විශ්වාස කරන මේ මව්බිමට ආදරය කරන මිනිස්සු කොන්දේසි විරහිතව එකතු කරගන්නවා. අපිට මේක කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඔබ ගමට යන්න කියලා ඉල්ලා සිටමින් ඔබ සියලු දෙනාටම සූතිවන්ත වෙමින් නියන වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අස්සලාමු අලයිකුම්. නන්දි වණක්කම්.
1: සර්වජන මේ හමුවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ පැමිණ සිටි ජනතාවගෙන් දිලිස් ජයවීර මහතාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

0: මේ අතර අදට යෙදෙන පුරපසළොස්වක බොහෝ දිනේ නිමිත්තෙන් රටට හා දැයට සෙත්පතා සරෝජන හිතාය සංවිධානය කළ 84,000 පහන් පූජා පින්කමක් මර්දාන ශ්‍රී ලංකා විද්‍යාල මහා පෙරවෙනේදී අද පසුරුවේ පැවැත්වුණා.
1: වටා ජනතාව එක්කෝ ආසේව ඔවුන්ගෙන් ඉවත්වීමද දැන් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැයි දින රැලියට බොරැල්ල කැම්බල් පිටියේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
0: දූෂිත ආණ්ඩුවට එරෙහිව කණබලයක් යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයිදින සැමරුම අද පසුරුවේ බොරැල්ලේ කැම්බල් පිටියේදී පැවැත්තුණා. ඒ සඳහා පෙළපාලියෙන් පක්ෂ සාමාජිකයින් මෙන්ම එහි නායකින්ද ක්‍රීඩාංගණයට පැමිණියා.
2: 78 වසරක් තුල බිහිවෙච්ච දූෂිතම ආණ්ඩුව මොකද්ද? JVP මාලිම ආණ්ඩුව. එහෙමනම් අපි මේ මැයි පළ

සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙන මේ රටේ අධිකරණ අමාත්‍යාංශය. සාජන් නල්ලතම්බි වගේ එකෙක් ඉන්නවා ක්‍රීඩා ඇමති. ක්‍රීඩාව සම්පූර්ණයෙන් බල්ලට වැටිලා සාජන් නල්ලතම්බි ඇති. ඊළඟට බලමු කොහොමද තට්ටු දුනේ ගෙවල් හදන්නේ මාතලේ හම්බේ ඉඳන් මිකුල්ලා. ඒයි පුළුවන්ද? ඒ නැගිටලා ගියපල්ලා යබන් අනුරාධපුරේ. පුළුවන්ද මාතලේ හම්බේ ඉඳන් මිකුල්ලා තට්ටු දුනේ ගෙවල් හදන්න? හැබැයි දුමින්දකගේ ගිනි තිබ්බා. චන්දසේනකගේ ගිනි තිබ්බා. උඹලා අනුන්ගේ ගෙවල් ගිනි තියලා උඹලගේ ගෙවල් හදාගන්න එක වැරදි මහත්තයෝ. උමාවේ හිලාට ගම්බිරිස් ගස් 50ක්වත් නැහැ. උට වුණට අවුරුද්ද ආදායම ලක්ෂ 21යිලු. දැන් හොරකම් කරපුවා. දැන් හම්මෙනවා ගෙඩිය පිටින්. ඒ නිසා මේ ආණ්ඩුවත් කුණු වෙලා ඉවරයි. දැන් තියෙන්නේ වලේ දාන්න. දැන් යන්නේ උඩට නෙමෙයි ආය පල්ලෙහාට යන බවට ආණ්ඩුව පත්තරා තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා සෙනගාවට සෙනග අනිත් පැත්තට වැඩේ දෙන්න ගියාම ඔය ප්‍රතිපලේ අපිට ආපේ කිය අනිත් එක තිබ්බ තුනක් නැතිනවා කියන එක මේ වෙලාවේ හිතාගන්න කියන එක කැම්බල් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවේ ඉඳලා මම මේ ඔයගොල්ලන්ට කියන්නේ.

0: Friday morning coffee needs a side order of vocabulary. Join us for The Word, the only show where the playlist reads like a dictionary. Great music, one theme, 60 minutes. Every Friday morning at 9 on 97.7 FM, 3SER, KC Radio.
1: Ever considered volunteering? Did you know the City of Casey runs a TAC L2P Learner Driver Mentor program? In this program, you can volunteer to help a young person get the driving hours needed to obtain a probationary license. These young Casey residents don't have access to supervising drivers nor a car and cannot get the driving experience needed to get their license. To find out more, visit the City of Casey website and search L2P or call the City of Casey. Make a difference. Sign up today. Casey Radio, serving the community. Broadcasting to the City of Greater Dandenong, KC Radio 97.7 FM.
2: Don't have any matter any other cut out pension gear sergeant or nigger policy to sergeant Mate, pension gear than in your gender. I think that in the gong other parana talks, then I think I may call you alleganating, call it gila me, agin you away on a minia deno. Minia will get him an agin. Didn't then under call of gila catag. Ah, sergeant Mate.
3: Ah.
2: ඉතින් දැන් පෙන්ෂන් ගිහලා සෑහෙන කාලයක් වුණා නේද?
3: අම්මෝ දැන් කොච්චර කාලද මට දැන් 80ක් විතර වෙන්න ආවට.
2: ඉතින් සාධන මාත්‍ය ඒ කාලේ ගොඩක් ඒවා ඇල්ලුවලු නේද? සිද්දේවට සම්බන්ධයි නේ
3: ඔයත් නේ. ඔව්. ආරලස වංගොල්ලි.
2: ආරලක්ෂ ඇල්ලුවේ ඔයාද?
3: ආ.
2: ආ. ඒක
3: මම මෙහෙමනේ තද උනේ.
2: කොහොමද උනේ?
3: ඒ කියන්නේ මෙයා ඉන්නේ.
2: කවුද?
3: මේ ඔය ජේමිස් කීනේ කරන මිනි පෙට්ටි සාප්පුවන්නේ කරේ.
2: ආ
3: ආ ආ. ඒ ඒක මෙයා වෙලානේ ඊට පස්සේ සල්ලි වුණ වෙලා ටැප් ක්ලබ් එකට එන්න සල්ලි ටික ගන්නනේ. කිල්ල අන්තිමට අර මිනිහා මලානේ.
2: කවුද?
3: ජෝන් සිල්වා.
2: ජෝන් සීනා?
3: ජෝන් සීනා නෙමෙයි හලෝ. ජෝන් සිල්වා.
2: ආ ජෝන් සිල්වා.
3: ඒ ඔව් අර කළුර කස්සාවේ වැරුවා. ඉතින් මෙහෙමයි.
2: ඔව්.
3: ලස්ස අතරක් කොටකම් කරගෙන. ඔව්. ජීවිතය නැති කරගෙන.
2: ඔව්.
3: සතුටින් හිටියද ඒ අය?
2: ඒක තමයි.
3: නෑ.
2: වැදී උනානේ නේද? ඒ කියන්නේ අහුණානේ නේද?
3: අහුණාගෙන මම ඇල්ලුවා.
2: හැබැයි මේ ඉතින් සාජන් වාච්‍යගේ නම ඒක සාජන් බණ්ඩා කියලා එහෙම කොහෙවත් සඳහන් වෙලා නැහැ නේ මම ඔය කියවල බැලුවනි.
3: ඔය මම ඉතින් ඒකේ පොඩක් යටින් හිටියේ මොකද මං කැමති වුණේ නැහැ මම ප්‍රසිද්ධ වෙනවට.
2: නැත්තම් ඒක සාජන් වාච්‍ය ඇල්ලුවේ
3: මං ඇල්ලියෝ.
2: බලන් දීදි නේද ගරු කරනවා මදි ඉතින් සාජන් වාච්‍යට. නෝනාවුරුනි මහත්තුරුනි අද කතාව පෙන්ෂන් ගිය සාජන්. ඉතින් පෙන්ෂන් ගිය සාජන් මාමාවතින් දැන් බලන්න ගමේ ආය යන මිනිහටින් දෙනෝ ටොක්ස්. හොඳ දැන් ගියා දැන් ආයෙත් ගිහලා කතා කරන්න. සාජන් මාමි.
3: ආ.
2: මාමා කියලා කියන්නේ ඉත වයසට කරු කරන්න
3: මම ඒකට කවන්න. චීයා ගිය බම්බා. මේත් කවන්න. මම වයසියේ ගිය වයසරි
2: මම. ඔව් ඔව්. හැබැයි ඔය සමාහාර අවුරුදු 75 වෙලා 100 කියනවට කැමති නෑනේ.
3: ආව්. කොල්ල ටිරියන් වෙන්න හදන.
2: එහෙම වෙන්න
3: බෑවා වයසට ඉතින් ඒක යන වය ස්වභාවයේ දේ ඒක නිව. අපි තාම ටික තව ඉතින් අවුරුදු ඔන්නම් 20ක් ඉදි.
2: ඔව් නේ. ඔව්. හරි. ඔව්. මේ දැන් එතකොට තව මොනවද ඇල්ලුවේ මේ සාජන් මාමා?
3: මම කොච්චර ඔපරේෂන් වලට ගියාද බා. ඔය පොඩි විජේක සීන් නේ.
2: ඊක ඔයාද ඔයා හිටියද ඒක?
3: ඔව් පොළොන්නරුවේ පොඩි විජේ වෙදින වදින පොඩි විජේනේ.
2: ඔව් ඔව් ඔව්.
3: වෙඩි පිට වෙඩි තියා නීතිය ලුහු බැඳගෙන ගියේ.
2: ඔව් ඔව් ඔව්.
3: ආ අන්තිමටින් කලකම් පාර දීලා මරට බිලුණා.
2: ඒ මොකද්ද උනේ ඇත්තද?
3: නෑ ඔය ගමේ තණ්ඩිකම් කරානේ. අර කඩේක මිනිස්සු එක්ක මැරුවා. ඒ නෑද කෙනෙක් කියත් ඔහම සීන්ත කරගෙන හිටිය තව කට්ටිය හිටියානේ. ඊට පස්සේ ඔය රජාල ගාවඩි 50000ක් ගන්න එම සීන්යක් දාලා ඒලා අපි පැන්නා පූ පැන්නා කුලට මං ගැව්වා ෂොට් දෙක ටහ ටහ ගාලා
2: ටක් ටක් ගැව්වද
3: කෙලින්ම ඒක වදිලා ඉතින් වලා
2: ඒ සජන් මාමද තිබ්බෙන්නේ
3: ඔව් මං ඩිවයිස් ශික්ෂකෙන් තිබ්බේ
2: ආයි කාලේ
3: ආ
2: මොනියනි එතකොට දැන් ඒක සජන් මාමගේ නම කොහොමද සඳහන් වෙන්නේ
3: මං ඒකට බෑවුන්නේ නැහැ බෑ ඒ කාලේ අපේ ලොක්කා හිටියන්නේ ඉතින්
2: ආ
3: ආ ලොක්කාගේ නම තමයි ගියේ ඔහොමත් එමණිව වැඩ කරන මිනිහාගේ නම නෙමෙයිනේ වයි යන්නේ
2: ලොක්කාගේ නම තමයි අපටම යන්නේ නේද නොනවරුනි මහත්තුරුනි අද කතාව සාජන් පෙන්ෂන් ගිය සාජන් ඉතින් පෙන්ෂන් ගිය සාජන් අර ගමේ ළමයි ටික එකතු කරගෙන දැන් මිනිහා ගෙන් එක එක වහනවා ඉතින් මිනිහා දෙනෝ ටොක්ස් සාජන් නාතේ
3: ආ
2: මේ සාජන් නාතා ඉතින් ඒ කාලේ අම්මේ මාර අපේ අම්මලා කියන එක එක කේස් ඒවාදී ඔක්කොම වගේ ඔයා දැකලා තිනෝනේ
3: ඔව් මම ගියා උඹලා කියන්න තව මේක
2: මොකද්ද?
3: අර කණ්ඩේ අපුණ මාව අනන්තරේ.
2: ආ.
3: අපුණනේ DC අත
2: ගුවන්. අනේ CC කඩ ගුවන් යන්තරේ.
3: නෑ නෑ DC අටව. ඒ වර්ගයේ ගුවන් යා. DC අට ගුවන් යන්තර.
2: මං ඉතින් CC කඩ ගුවන් යන්තරේ
3: කියලා. CC කඩ තව අපි හත් වුණාට පස්සේ. ඔව්. ඒක ඉන්ක්වයරියට ගිය මමනේ.
2: ආ ආතත ගියේ.
3: ආව්. ඔය මේ සප්ත කන්‍යා කඩු වැටියනේ මං හැප්පුනේ.
2: ඒක මේ මොකද්ද උණිය ඇත්තද
3: නෑ ඒ වර්ධිලා මොකද ලයිට් පේලියක් දැකලා මූ ලෑන්ඩ් කරලානේ
2: ආ
3: ඒක මෙහෙමත් කියනවා ඊට පස්සේ ඔක අන්තිමට බලනකොට ඒක කාර්මීකරණ දෝෂයක් කියලා කියනවා
2: කාර්මීකරණ දෝෂයක්
3: ආ
2: ඉතින් ඔක හොයාගන්න බැදී වුණාද මේ
3: ඔය ඉතින් මෙහෙමනේ බං ගාන්ධිය පුණ මහවණන්ට
2: ඈ
3: ඉතින් මරුවා කල සසරේ බේරෙන්න බෑ කියලා කියනෝනේ මම මිතුදේ.
2: ඔව් ඔව් ඔව්.
3: ඈ කාගෙද ඉතින් වරද කියලා මට නම් තේරෙන්නේ
2: නැහැ. ඉතින් අර මොකක්ද එක හෙව්ව නේද?
3: කළු වෙට්ටිය.
2: කළු වෙට්ටිය ඔව්
3: ඔව්. කළු වෙට්ටිය අම්බුණා වන් කළු මොකළුයි අඟුරු වෙලා.
2: ආ.
3: ඇතුලේ ටේප් රෙකෝඩර් ඔක්කොම පිච්චිලා.
2: ආ. ඉතින් එක හොයන්නම් බැරි වුණා නේ.
3: ඊට පස්සේ හොයාගන්න බැරි වුණා මම තමයි ඉන්ක්වයරි එක ගෙන වර රෝදයක් තිබිලා උත්සන් ආව.
2: ඔව්
3: ඔව්. ඔන්න දැන් අර එතන තියෙන හෝටල් එක ඉස්සර අයගොල්ලා තියෙන රෝදි.
2: දැන් එතකොට එතන මේ මාමගෙනම වාතගෙනම නැද්ද මේවේ?
3: නෑ.
2: ඒක ලොක්කගෙනම තමයි තියෙන්නේ.
3: ලොක්කගෙනම තමයි තියෙන්නේ.
2: හැමදාම ලොක්ක තමයි නම යදාගන්නේ.
3: මොනි බයිටින් කොහොමද දැන් ඔය හිටපංගො දැන් කොයරි පාළමක් බෝක්කුවක් හදනවා.
2: ඔව්.
3: අන්තිමට ඒකට වියදම් කරන්නේ මහජන මුඩන්.
2: ඔව්.
3: හදන්නේ ඉංජිනේරුවෝ ඒ වාසුන් නෑලා.
2: ඔව්.
3: ඒකට මූලික ගන්න සමහරලාට ඒ ගමේ ඉන්න දේශපාලඥය.
2: ඔව්.
3: හැබැයි විවෘත කරන්නේ ලොකුම ලොක්ක ඇවිල්ලා.
2: උගේ නම ගහන ලොකු.
3: උගේ නමනේ ලොකුවට අර පළකේ ගහන්නේ.
2: ඒක ආදී ඒක ආදී. නෝනාවුදුනි මහත්තුනි අද කතාව පෙන්ෂන් ගිය සාජන්. ඉතින් මේ පෙන්ෂන් ගිය සාජන් මහත්තය දැන් බොහොම වයසයි. ඉතින් ගොඩක් කලාවට ඔය තමන්ගේ රැකියාවල් කරලා මාංශීලා වැඩ කරලා ගෙවල් වලට ගියාම එක එක තත්ත්වයන් වලට පත් වෙනවා සමහර අය. අපි දකින්න ඒක. ඒ වගේ තත්ත්වක තමයි අපේ සාජන් මහත්තයත් ඉන්නේ. ඒ වුණාට ගමේ මිනිස්සු එකෙන් පෝජන ගන්න කොල්ලෝ. සජන් මේ ආතේ.
3: ආ.
2: ඉතින් මේ අම්මෝ බුදුම අත්දැකීම් මේ කාලේ තියෙන්නේ නේද?
3: අම්මෝ.
2: ඒ කාලේ හිටියලු නේද ඔය මේ කවුද චන්දියෙක් හිටියා කියන්නේ සිරා නේද යා?
3: මදසිරා මදසිරා ඔබ කියන්නේ.
2: මදසිරා.
3: සිරිපාලනි.
2: මදසිරා කියන්නේ යා මේ මරු ඇටි නේද?
3: මරු කියන්නේ එහෙම ඒවා මූ ගහගෙන හිටියානේ පපුවේ මරුවා සමග වාසය කියලා.
2: අයව ගංගදියා.
3: ආව.
2: මිනිහා කොහමද මිනිහාගේ විදිය?
3: මිනිහා වන් හරේ මෙහෙමයි.
2: හ්ම්.
3: බැලුවම අයින්සකයි.
2: හ්ම්
3: හ්ම් හ්ම්. මිනිහා හරි වසයි. ආහ්.
2: කෙරුවේ
3: වැරදිම. ඩාමරික වැඩ තමයි. ආදී
2: ආදී.
3: මේමනේ හොඳ මිනිහෙක් වෙන්න හිතුවේ ඉරනම වචින් ඒකයි.
2: හ්ම්.
3: උනේ මොකද දෙල්ලුම් ගස්සන්නේ.
2: ආහ්. ඒක තමයි.
3: මොකද යන්නේ ස්වරූපේ විජේ කුමාරතුංගවා. හ්ම්.
2: ලස්සනයි.
3: ආ. හ්ම් හ්ම් හ්ම්. හිතන්න බෑ ඩාවරික වැඩ කොන්නෝ.
2: මිනිහගේ නෝන කවුද?
3: රම්මැණිකානේ.
2: රම්මැණිකා. එයාත් ලස්සනද?
3: එයාත් අනිකට ගී තමයි.
2: ගී තමයි නේ.
3: කුමාසිං තරකාල්. ඒ වීඩියෝමනේ. ආව මන් දැක්කනේ දෙන්නව මන් දැකලා
2: තියෙනවා. පපුවේ ගහන තියෙනවා මරුවා සමග වාසය.
3: වාසය කියලා පච්ච කොටාගෙන හිටියා.
2: හ්ම්
3: හ්ම්. අයි බයයිටින්.
2: මිනිහා තනියෙන්ද හිටියේ?
3: මිනිහාගේ යාළුවෙක් හිටියා.
2: ආහ්
3: එයා හරියට මෙයා වගේ විමල් කුමාරද කොස්ටා කියලා හිටියේ නළුවා.
2: ආහ්
3: ආන් ඒ වගේ නෝ හැට ඇඩ උරුපා.
2: හ්ම් යාළුවා.
3: අපි තමයි ඇල්ලුවේ.
2: ඇල්ලුවේ ඒකට සාදම්
3: අතර බයිටින් ඔපරේෂන් එක කරේ.
2: ආහ් ආහ් අපි මිනිහ ඇල්ලලා මේ මිනිහ එකපාර හිරෙන් පැන්නා.
3: එකපාර පැන්නා මා අඬරඩුරේ ඉරගෙදින් පැන්නානේ.
2: ආදී ආදී ආදී.
3: මේ මෙහෙමයිද?
2: හ්ම්
3: ඊළඟටින් පෝරකේ.
2: පෝරකේනේ.
3: ආව්
2: ඒක කතා කියනව නේද කට්ටිය?
3: කතා කියනවා කියන්නේ මෙහෙමයි. එල්ලලා අද මැරුවේ මරලා දෙල්ලුවේ. ඒ බේලිකාව කවුද බයි ටීවී සැදුවේ?
2: ඔව් ඒවා දන්නේ නැහැ නේ ඕගොල්ලෝ නේ.
3: ඔව් අපි ගල්ලා දුන්නාට පස්සේ අපි දන්නවා බා එල්ලලා අද මැරුවේ මරලා දෙල්ලුවේ.
2: ඒක තමයි මාර ගේම් දුන්නේ නේද ඒ කාලේ ආතලා. නුණවරුනි මහත්තුරුනි අද කතාව අපේ කවුද පෙන්ෂන් ගිය සාජන් කගේ කතාව ඉදන් සාජන් ඉන්නෝ. ගෙදරට වෙලා තනියම පෙන්ෂන් ජීවිතේ ඉතින් කවුරු හරි එනකන් ඉන්නේ තමන්ගේ කයිවාරු ටික ගහන් දී කාලේ කරපු ගොඩක් ශේෂ්ත්‍රවල එහෙමයි ඉන්නේ. තව ඉන්න ඕන ශේෂ්ත්‍ර අපිට
3: කියන්නේ. හරි හරි සමාජ කියවීම ඕනේ නැහැ. නාට්‍ය කරන්න
2: ඕනේ. නැදිවා කියන්නේ නැත්තම් ඒවා මේවා කියනෝනි අටි.
3: ඒවා මේවා කියන්නේ අපිට අදාල් නැහැ නේ.
2: වැඩේ කරන්න ඕනේ. එනවා එතන අපිට කියන්න බුද්ධ ධර්ම පුළු කරන්න නෝනි. මන් දැන් එනවා තවත් ඒ වගේ ආවා. ආතේ මේ ආතේ අර අර මේ අපේ ආච්චි මට කිව්වට ඒතාවල මට මතකයි ආච්චි කියන කවුද මේ කවුද කෙනෙක් හිටියා කියලා වද මන පීරිස්ත මැටු පීරිස් කියලා
3: ආව අර පාඩන්
2: ආ ඊයා ඒක මොකද සීන්නේ
3: ඒක ඇල්ලුවේ මමනේ
2: ඒකත් ඇල්ලුවේ මේ
3: අපේ ලොක්කා ගියා ගෙදර
2: ආ
3: ගෙදර ගියාම දැන් මෙහෙම සීන් එක උනේ
2: ඔව්
3: කොල්ලයි කෙල්ලා යාවනේ ගෙදරට
2: හරි
3: ඒ ඉන්න ගීලා යාට රස්සාවරන් දුන්නනේ
2: ආ
3: කෙල්ලට
2: ඔව්
3: කෙල්ල ඇවිල්ලා දැකලින් මගේ
2: එහෙමද
3: දැකලින්ින්
2: ඔව්
3: ඒ වගේ
2: ලස්සනයි
3: ලස්සනයි මඩේ උපිරිස් පාදට ඊට ගියා එනේ උනේ ඊට පස්සේ කෙල්ලගේ මිනිස්සු හිටියා වැඩපු හිටියා මිනිහාට දුන්න මේවා
2: මොනවද
3: බෙට්
2: ආහා මොනවද
3: බෙගේ සීනි අඩු වෙන්න දුන්නේ
2: ආහා
3: ඔක අහුන්නේ නෑ මුල් පාද මුල් පාර අපේ ලොක්කා ගියා
2: ඔව්
3: ඊළ බල්ලා මේ දිය වැඩියාවට දෙන බෙහෙත් තිබුණා මටි උපිරිස් කිව්වා ඒවා යාගේ කියලා
2: ආහා මිනිහට තියනවාද
3: ආ ජීයාගේ කියලා කිව්වා නමුත් මෙයා කරන්නේ මීට කෑම වලට වඩා දදා දෙනෝ අරූට් සුගර් අඩු වෙලා මැරුණා ඉනිසල මැරුවා නියාගේ නෝනා
2: ආහා
3: ඒකත් ඒ ක්‍රමේ තමයි කරේ
2: මොනවද කරේ
3: ඒ කියන්නේ ඔක අහුණේ කොහොමද දන්නවද මං යනකොට ගෙදර කරවිල දිනව එන්නට
2: කරවිල
3: ඕජමාර ගෝලෙක් කිදියන්නේ
2: ආහා
3: ගෝලයන් මං අහුවේ මොකද මේ නෑ නෑ මේ මැඩම් මාට ඒ කියන්නේ මේ බැටු පිරිස්ගේ
2: නෝනා
3: අරියාසයි කරවිල වලට අපි හැම වෙලටම දෙනවා ආසයි ජීනිවස් ඡන්ද
2: කරවිල
3: තුන් දෙනවා කරවිලක් දෙනවා ඊළඟට ගම්මාළු කිවි ඈ
2: ගම්මාළු කිරි දී
3: ගම්මාළු කිරි මම දැක්කනේ ගම්මාළු වලින් හදපු අර වාදනේ
2: රසුපාට මේක
3: ඒකට වතුර දාලා කියලා උදේට දෙනවා
2: ගම්මාළු කිරි දී
3: හොඳයි ඔකේ මම බැස්සහි
2: මේක කොවක්ක දෙන්නේ නැද්ද
3: කොවක්ක කැඳ
2: අප්පා
3: කොවක්ක ගෙදර දෙවිල මං ඔයා ගත්තනේ කුණු බාල්දිය දීපිල
2: ඒ තනිකර සීනිපස්සන තියෙන්නේ නේ
3: ඉතින් ආතක ඔක්කත් මේ හොස්පිටාලේ ගිහින් සමිට ඉන්සියුලින් දීලා කියලා තමයි ගියේ.
2: ආ ඒක තමයි විද්‍යාවට අහුවේ නේමනි.
3: ආ අරව දුන්නේ ඉන්සියුලින් දුන්නා.
2: දුන්නා අරව තමයි
3: ඉන්සියුලින් ගෙදරින් ආවොනාම ලොක්කා කිව්වා මේ එයාගේ බෙහෙත්
2: කිව්වා.
3: ඒකෙන් ඒක බේරුණා ඊට පස්සේ
4: The VFL is back for 2026, and you can catch every big moment live on 3SER 97.7 FM. Join our fantastic commentary team, bringing you all the action, the excitement, and the big plays throughout the season. So wherever you are, be listening. Tune in live on 97.7 FM or stream online. VFL 2026, live on 3SER 97.7 FM. At Evolution Music and Audio, we've got everything you need, from expert music tuition for all ages and school levels, to a fantastic range of quality instruments and audio gear. Whether you're learning guitar, piano, drums or vocals, our friendly teachers will help bring out your musical potential. Plus, if you need instruments, accessories or sound equipment, we've got you covered. Evolution Music and Audio. All your music needs in one place. Find us at 6 Wally Place in Lynbrook. Drop in today and let the music begin. Station sponsor.
5: Come along and catch the incredible Jenny Mitchell live for Casey Radio's Storyteller Series on Sunday, May the 3rd at 2 p.m. as Jenny brings her heartfelt songs and stories to the Cranbourne Bowls Club. Don't miss this intimate afternoon of world-class songwriting. Tickets on sale by the Storytellers link at caseyradio.com.au. See you there.
6: The station for the local community, Casey Radio, 97.7 FM.

අපරාධ දෙපයක් ඔබට සතුට දැනුමත් විනෝදයක් ලබා දුන් ඔබ පවුලේ සුවඳ නාලිකාව ලක්කඬ අදර මෙසේ නිවා කිරීමටයි සූදානම් වන්නේ අද ලක්කඬ ඔබ වෙත ගෙනීමට මට දායක වුණා අනුලාගමගේ ජෝති රේදී ස්ටැන්ලි ධර්ම කුමාර චලනි හරිස්චන්ද්‍ර සමග ඉන්දා ෆොන්සේකා මේ අය සමග ඔබට සුබපර සතියකට ආශිර්වාදමින් සමුගන්නාමා ගාමිණී ෆොන්සේකා අපි ලබන ඉරිදත් රාත්‍රී 10ට ලක්කඬේ මුණ ගැසුමු ඊට ඉස්සෙල්ලා ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට අපි සදාම් මඩේ මුණ ගැසුමු ආයුබෝවන් වාසනාවන්